Suba santi havak. Ada agosto mase 31 wenida. Supurudu senyasin wagema supurudu lengatu kamen. Onna api ada tawa obowa soyagena FM tarangamala 88.6 en. E wage mantarjale www.pvfm.org.au webadavien swarna FM aragena. Upanbime unuhuma e vidihatama obata tilinna karannata ada api siyalloma sudanam. Dinen dina පැයෙන් පැය තත්පරෙන් තත්පරයට උණුසුම් වෙන ශ්‍රී ලංකේ දේශපාලනයේ අලුත්ම කතා අද රෑ අපි ඔබ සමග බෙදා හදා ගන්නවා. මෙල්බර්න් නගරයේ සිද්ධ වෙන දේ පිළිබඳවත් අද අපි ඔබ සමග කතා කරන්නට සූදානම්. ඒ විතරක් නොවේ ඔබේ හදවතේ රාව ප්‍රතිරාව නැංගෝ. ගි සමුච්චයකොත් වැඩසටහන වර්ණවත් කරන්නට අදත් අපි වෙනදා වගේම තෝරගෙන තිබෙනවා. 94.42.111 ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ දුරකථන අංකය වෙනදා වගේම අදත් අපි ඔබ වෙනුවෙන් විවෘත කරන්නේ මේ වැඩසටහන පිළිබඳව ඔබේ අදහස් යෝජනා ඒ විතරක් නොවෙයි චෝදනා මේ සියල්ලටම මෙල්බර්න් නගරයේ ඉඳලා මහද්වීප 6කට රටවල් 70කට ස්වර්ණ FM

0: Streaming live all day, every day at pvfm.org.au.
1: If you must watai, dashama hain, Melbourne nagarin hemoma, ay matatawa kapi, ay buwan kira piligano. එවිතරක් නෙවෙයි 88.6 FM නැසෙන මානෙ ඉන්න මගේ ආදරණීය වික්ටෝරියානු ප්‍රාන්තයේ සියලුම හිතවතුන් නිව් සවුත් වෙල්ස් ප්‍රාන්තයේ ඉඳලා අපිත් එක්ක එකතු වෙන ආදරණීය තුතුන් සියලුම දෙනා ඒ වගේම ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ විශේෂයෙන්ම බ්‍රිස්බේන් නුවර කේන්ස් නුවර ඉඳලා අපිත් එක්ක එකතු වෙන ආදරණීය හිතවතුන් සියලුම දෙනා තස්මේනියාව ඉඳලා අපිත් එක්ක මේ වෙලාවේ සජීවීව සම්බන්ධ වෙන සියලුම දෙනා අපි ඉතාමත්ම සෙනෙහසින් සුබ සන්ධ්‍යාවක් කියලා පිළිගන්නවා එවිතරක් නෙවෙයි මේ වෙලාවේ කැන්බරා නුවරත් බොහෝ පිරිසක් අපිත් එක්ක එකතුලා ඉන්න ඔබටත් ආයිබෝවන් අපි යනවා බටහිර ඕස්ට්‍රේලියාවට පර්ත් නගරයට පර්ත් නගරින් ආදරණීය හිතවතුන් සියලුම දෙනාට සුබ සන්ධ්‍යාවක් දකුණු ඕස්ට්‍රේලියාවේ ඇඩිලෙඩ් නුවරින් අපි ආදරණීය හිතවතුනි ඔබවත් අපි අමතක කරන්නේ නැහැ මේ වෙලාවේ ඔබ සජීවීව අපිත් එක්ක එකතුලා ඉන්නවා අපි ඔබවත් ඉතාමත්ම සෙනෙහසින් පිළිගන්නවා නවසීලන්තින් මගේ ආදරණීය හිතවතුනි අයිබෝවන් ඒ වගේම ජපානය දකුණු කොරියාව පිලිපීනය ඉන්දුනීසියාව මැලේසියාව ඉන්න මගේ ආදරණීය හිතවතුන් සියලුම දෙනා ඉතාමත්ම සෙනෙහසින් අපි ස්වර් FM වෙත අදත් වෙනදා වගේම පිළිගන්නෝ ලංකාවේ ආදරණීය හිතවතුනි ඔබටත් ඔන්න අපි අයිබෝවන් කියනවා පකිස්තානය ඒ වගේ මැද පෙරදිග කලාපයේ ඉන්න සියලුම අපේ හිතවතුන් ස්වර් FM අසන්නන් අපි ආදරෙන් මේ වෙලාවේ පිළිගන්නේ ඔබට පුළුවන් මේ වැඩසටහන සජීවීව FM 88.5 අහන්න ඒ වගේම අන්තර්ජාලයේ www.pvfm.org.au වෙබ් අඩවියෙන් අහන්න. ඔබට මේ වෙලාවේ සජීවීව අපිත් එක්ක එකතු වෙන්න බැරි නම් ඔබ කැමති ඕනම වෙලාවක මේ වැඩසටහන අහන්න අපි මේ වැඩසටහන අන්තර්ජාලයේ තැන්පත් කරලා තිබෙනවා. ආසියානු මහද්වීපයේ අනෙකුත් රටවල් ඉන්න ආදරණීය හිතවතුනි අයිබෝවන් යුරෝපා මහද්වීපයට ගොඩවදිනවා අපේ තනි නොතනියට ඉන්න ආදරණීය හිතවතුන් සියලුම දෙනා ඉතාමත්ම සෙනෙහසින් සුබ දවසක් කියලා පිළිගන්නේ. අප්‍රිකානු රටවල් වල ඉඳලා අපිත් එක්ක එකතු වෙන සියලු ආදරණීය හිතවතුන්වත් මතක් කරන ගමන්මයි. ලතින් ඇමරිකානු රටවල් වල ඉන්න ඔබත් අපි අමතක කරන්නේ නැහැ. ඔබටත් ආයිබෝවන්. ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව, මෙක්සිකෝව ආදී උතුරු ඇමරිකානු රටවල් වල ඉන්න අපේ ආදරණීය හිතවතුන් සියලුම දෙනාවත් ඉතාමත්ම ආදරයෙන් සෙනෙහසින් අපි ස්වර්ණ FM වෙත මෙල්බර්න් නගරයට පිළිගන්නවා.
0: Streaming live all day, every day at pvfm.org.au.
1: Melbourne නගරෙන් නිර්මාණය වෙච්ච ලස්සනම ගීතයක් අශිකා ශ්‍යාමලි නෙළුම් දෙනියේ පද නවරත්න ගමගේ සංගීතයට විශාරද චමරී වීරකෝන්

ලංකාවේ තොරතුරු රසක් අද අපි ඔබට අරගෙන එනවා. විශේෂයෙන්ම මේ දවස්වල උණුසුම් වෙන ශ්‍රී ලාංකේය දේශපාලන තොරතුරු රසක් අදත් ඔබ සමග බෙදා ගන්නට අපට තිබෙනවා. ඒ විතරක් නෙවෙයි ගෝලීය දේශපාලනයේ තවත් ඉතාමත්ම වැදගත් තැන් කිහිපයක් පිළිබඳවත් අපි අද කතා කරනවා. මෙල්බර්න් නගරයේ පසුගිය කාල වකවානුවේ තිබුණා ලස්සන කලා වැඩසටහන. මේ කලා වැඩසටහන් පිළිබඳවත් අපි අද කතා කරන්නම ඕනේ. ඒ විතරක් නොවෙයි එළඹෙන සති අන්තයේ තිබෙන කලා වැඩ කටයුතු කිහිපයක් පිළිබඳවත් අපි අද ඔබව දැනුවත් කරනවා. ඉතින් මේ සියල්ලටම කලින් අපි ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ වෙලාව මතක් කරන්නම්. වෙලාව 8:15 මේ වෙලාවේ මෙල්බර්න් නගරේ ඉඳලා මහද්වීප 6කට රටවල් 70කට අපි ආදරයෙන් අරගෙන එන ස්වර්ණමය හඬයි ස්වර්ණ FM. මෙල්බර්න් නගරේ නිර්මාණය වෙච්ච තවත් ලස්සනම ගීතයක්. ගීතේ පද වරුණ සාවින්දගෙන් කැමරන් කොළඹගේ සංගීතය ගයන්නේ පුෂ්පා තිසේරා.

ඔබට පුළුවන් ඔබ ලෝකේ කොහේ කොතැනක ජීවත් වුණත් ඔබ කලාවට කැමති කෙනෙක් නම් ඔබ නිර්මාණය කරපු ගීත අපට එවන්න. ඔබ ගායනා කරපු ගීත තිබෙනවා නම් ඒත් අපට එවන්න. ඔබ ලියපු ඔබ සංගීතය සැපයපු ගීත තිබෙනවා නම් ඒත් අපට එවන්න. අපි සූදානම් ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරේ ඉඳලා මුළු විශ්වය පුරාවටම ඒ ගීත අරගෙන යන්නට. එවිතරක් නොවෙයි ඔබ ගීත සාහිත්‍යයෙන් යහවට ගිහිල්ලා කවි ලියන කෙනෙක් නම් නිසදැස් ලියන කෙනෙක් නම් ඔබට පුළුවන් ඒ නිර්මාණත් අපට යොමු කරන්නට. අපි කැමති නිරන්තරයෙන්ම මේ ලෝකේ කොහේ කොතැනක හිටියත් ආදරණීය ශ්‍රී ලාංකිකයන් ඕනම කෙනෙකුට එයාගේ දස්කම් එයාගේ හපන්කම් මේ වැඩසටහන ඔස්සේ විශ්වය පුරාවටම අරගෙන යන්න. 94.42.11 අපි මෙල්බර්න් නගරයේ දුරකථන අංකය අපි විවෘත කරලා තිබෙනවා වැඩසටහන වෙලාවේදී ඔබට පුළුවන් අපිට කතා කරලා පිළිබඳව දැනුවත් කරන්න. එහෙම නැත්නම් 04.68.277.886 04.68.277.886 ඔබට පුළුවන් ඒ ඔස්සේත් අපිත් එක්ක කතා බහ කරන්නට. එහෙමත් නැත්නම් ඔබට පුළුවන් සමාජ ජාල හරහා අපිත් එක්ක කතා කරන්නට. ඉතින් මේ සියලුම මාර්ග අපි ඔබ වෙනින් විවෘත කරලා තිබෙනවා. ඔබට පුළුවන් ඕනම වෙලාවක අපිත් එක්ක සම්බන්ධ වෙන්න. ඒ විතරක් නොමේ මේ වැඩසටහන පිළිබඳව ඔබේ අදහස්, යෝජනා, චෝදනා මේ සියල්ලක්ම අපි ඔබෙන් බලාපොරොත්තු වෙනවා. මේ තමත් ඒ වගේම ලස්සනම ගීතයක්. අද ලංකාවේ අතිශය ජනප්‍රිය ගීතයක් ගයන්නේ නිශාන්ත අලහකෝන්.

සුබ සැන්දෑවක් කියලා අදත් මහත්විප හයක් පුරා විසිරිලා සිටින ස්වර්ණ FM සහෘදයන්ව බියොන් පිංක් සෙග්මන්ට් එකට සුපුරුදු ආදරයෙන් සුපුරුදු ලෙංගතුකමින් පිළිගන්නවා. මම රැසි. ගී සතිය අපි කතා කළා කාන්තාවන්ගේ දේශපාලන සාක්ෂරතාවය සහ එය සමාජ ප්‍රගමනයට වැදගත් වන්නේ ඇයි කියලා. අද මම හිතුවා ඒකම දිගුවක් විදිහට ඉතාම කාලීන මාතෘකාවක් ගැන දැනුවත් වෙමු කියලා. මේක මේ දවස්වල හොට් ටොපික් එකක්. ඒක අපේ රටේ අධිකරණ පද්ධතියට බලපාන වැදගත් යෝජනාවක්. ඒ තමයි 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය. එහෙම නැත්නම් 22A. මේ කතා කරන්න යන්නේ දේශපාලන පක්ෂයකට පක්ෂව හෝ විපක්ෂව නෙවෙයි. මේ ගැන අපි හැමෝම සමාජ මාධ්‍යවල විවිධ අදහස් අහනවා. කෙනෙක් කියනවා පළපුරුදු විනිසුරුවන් තව කාලයක් තියාගන්න ඕන කියලා. තව කෙනෙක් කියනවා මේකෙන් අලුත් විනිසුරුවන්ට ඉහළට එන්න තියෙන අවස්ථා අඩු වෙනවා කියලා. තවත් කෙනෙක් කියනවා මේක අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑමක් වෙන්න පුළුවන් කියලා. ඉතින් අද අපි මේ සියල්ල සරලව හැඟීම් වලට වඩා කරුණු මත විග්‍රහ කරගන්න බලමු. ඉස්සෙල්ලාම අපි දැනගන්න ඕනේ මේ 22A කියන්නේ මොකක්ද කියලා. 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කියන්නේ මොකක්ද? සරලව කිව්වොත් යෝජිත 22A එකේ ප්‍රධාන කරුණක් වන්නේ ඉහළ අධිකරණවල විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වෙනස් කිරීම. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස 65 සිට 67 දක්වාත්, අභ්‍යාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63 සිට 65 දක්වාත් වැඩි කිරීමට මේ සංශෝධන තුලින් යෝජනා කර තිබෙනවා. ඒ වගේම තමයි අභ්‍යාචනාධිකරණයේ විනිසුරුවන් සංඛ්‍යාව වැඩි කිරීමටත් යෝජනා කර තිබෙනවා. රජයේ පැත්තෙන් කියන ප්‍රධාන තර්කය තමයි අධිකරණයේ නඩු විශාල ප්‍රමාණයක් එකතු වී තිබෙනවා. ඒක අපි හැමෝම දන්න ඇත්තක්නේ. පළපුරුදු විනිසුරුවන්ගේ සේවය තවදුරටත් ලබා ගැනීම තුලින් අධිකරණයේ ධාරිතාව වැඩි කිරීමක් අවශ්‍ය වෙනවා. ඒක හද්දි සාධාරණ ප්‍රශ්නයක් අපිට එනවා. එක්ස්පීරියන්ස් එක ඇත්තටම වැදගත්ද? වැදගත්. හැබැයි එක්ස්පීරියන්ස් එකෙන් නඩු ඉක්මනින් විසඳන්න පුළුවන්ද? පළපුරුදු විනිසුරුවරයෙකුට ජජ් කෙනෙකුට සංකීර්ණ නඩුවක් ඉක්මනින් තේරුම් ගැනීමට හැකියාව වැඩි වෙන්න පුළුවන්. නීතියේ තියෙන විවිධ කරුණු හඳුනා ගැනීමට පෙර නඩු තීන්දුව නැත්තම් ප්‍රෙසිඩෙන්ට්ස් කියලා කියන්නේ ඒවා භාවිතා කරලා තියෙන විදිය, අනවශ්‍ය කරුණු ඉවත් කරලා වැදගත් කරුණු වෙත අවධානය යොමු කිරීම වගේ දේවල් අත්දැකීමත් එක්ක වර්ධනය වෙනවා. නමුත් මෙතන තවත් වැදගත් ප්‍රශ්නයක් තියෙනවා. නඩු

ප්‍රමාදයට හේතුව විනිසුරුවන්ගේ එක්ස්පීරියන්ස් එක අඩුකමද? නෑ. ලංකාවේ නඩු ප්‍රමාද වෙන්න හේතු ගොඩක් තියෙනවා. නඩු ගන්න වැඩි. නීතිඥයන්ගේ කාල සටහන් හරිම බිසි. සාක්ෂි පරීක්ෂණ, නඩු කළමනාකරණය, අධිකරණ යටිතල පහසුකම් මේ හැම දෙයක්ම අඩු මට්ටමක තියෙන්නේ. මේ හැම කරුණක්ම නඩු ප්‍රමාද වීමට බලපානවා. ඉතින් ජජස්ලාගේ සේවා කාලය අවුරුදු දෙකකින් දික්කලා කියලා මේ නඩු අහන එක ඉක්මන් කරන්න පුළුවන්කමක් සිදු වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ නඩු ඉක්මනට අවසාන වෙනවයි කියලා සහතිකයකුත් නැහැ. එතකොට අලුත් විනිසුරුවරුන්ට මොකද වෙන්නේ? ඒ කියන්නේ අලුතෙන් ගන්න ජජස්ලාට මොකද වෙන්නේ? දැන් අභියාචන අධිකරණයේ, ඒ කියන්නේ ඇපීල් කෝට් එකේ විනිසුරුවන් සාමාන්‍යයෙන් අවුරුදු 63 වෙනකොට විශ්‍රාම යනවා කියලා හිතමුකෝ. එතකොට එයාලා විශ්‍රාම ගියාම ඒ තනතුර හිස් වෙනවා. ඒ හිස් තනතුරට වෙනත් විනිසුරුවරයෙකු පත් කරගන්න පුළුවන්. නමුත් රිටයර්මන්ට් ඒජ් එක 63 ඉඳන් 65 කළොත් ඒ තනතුර තවත් අවුරුදු දෙකක් හිස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ පද්ධතියේ පහළ ඉන්න අයට ඉහළ තනතුරට යාමට තව අවුරුදු කීපයක් බලාගෙන ඉන්න වෙනවා. මේකට තමයි සරලව ප්‍රමෝෂන් බොටල් නෙක් එකක් කියලා කියන්නේ. 22A එකෙන් අභියාචනාධිකරණයේ විනිසුරුවන් සංඛ්‍යාව 19 සිට 24 දක්වා වැඩි කිරීමටත් යෝජනා කර තිබෙනවා. ඒ නිසා අලුත් තනතුරු පහක් ඇති කිරීමෙන් ප්‍රමෝෂන් අවස්ථා පිළිබඳ මතුවන ගැටලුව අඩු කරගන්නවයි කියලා රජයෙන් කියනවා. හැබැයි රිටාය වෙන ගානත් එක්ක ගත්තම අවුරුද්දකට මේ වැඩි කරන තනතුරු පහ ප්‍රමාණවත් වන්නේ නැහැ. ඒ නිසා විශ්‍රාම ගැනීම ප්‍රමාද වීම නිසා ස්වභාවිකවම නැචරලි ඇති වෙනවා වේකන්සිස් අඩු වීමේ අවදානමක්. මේ විරුද්ධ වෙන අය ඇයි විරුද්ධ වෙන්නේ? මේක ගොඩක් සංවේදී ප්‍රශ්නයක්. විරෝධය දක්වන පාර්ශවයන් අහන්නේ දැනට සිටින විනිසුරුවන්ගේ සේවා කාලය දිගු කිරීමෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑමක් ඇති වෙයිද කියලා. අධිකරණයක් ස්වාධීන වීම කියන්නේ ඉතා වැදගත් දෙයක්. ජජ් කෙනෙකුට දේශපාලන බලපෑමක් නැතිව නීතිය අනුව තීරණයක් දෙන්න පුළුවන් විය යුතුයි. ඒ නිසා මේක ක්‍රිටිසයිස් කරන අය කියන්නේ අද ඉන්න ජජස්ලාගේ සේවා කාලය කියන නීතිය වෙනස් කරලා ඒක දික් කරොත් අනාගතයේදීත් දේශපාලන අවශ්‍යතාවයක් අනුව ජජස්ලාගේ සේවා කාලය වෙනස් කිරීම පූර්වාදර්ශයක් ඇති වෙන්න පුළුවන් කියලා. මේක තමයි එයාලගේ තියෙන ප්‍රධාන බිය. අනෙක් පැත්තේ රජය කියන්නේ මේක කිසිම පුද්ගලයෙකුට වාසි දෙන්න කරන දෙයක් නෙවෙයි, අධිකරණයේ වැඩ ප්‍රමාණය වැඩි කළ යුතු නිසා පළපුරුදු ජජස්ලා තියාගන්න කරන දෙයක් විතරයි කියලා. මේකට විරුද්ධ වෙන අය කියන තව කාරණාවක් තියෙනවා. 2025 මේ රජයේ විසින් පත් කරපු පුද්ගලයෙක් මේ අවුරුද්දේදී විශ්‍රාම යනවා. එයාලා කරන චෝදනාව තමයි, විපක්ෂය කරන චෝදනාව තමයි, රජයට ඕනකමක් තියෙනවා මේ පුද්ගලයා තවදුරටත් තනතුරේ තියාගන්න. ඒ නිසා තමයි මේ ජජස්ලාගේ සේවා කාලය දිගු කරන 22A කියන සංශෝධනය ගේන්න හදන්නේ කියලා. දැන් මේ ප්‍රශ්නය අපිට, ඒ කියන්නේ කාන්තාවන්ට වැදගත් වන්නේ ඇයි කියලා බලමු. දේශපාලනය කියන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරුන් ගැන විතරක් නෙවෙයි. දේශපාලනය කියන්නේ අපේ ජීවිතයට බලපාන නීති සහ තීරණ ගැන අපි දැනුවත් වීම. අපේ දරුවන්ගේ අනාගතය, දේපළ රැකියාව, අයිතිවාසිකම්, පවුලේ ආරක්ෂාව, මේ සියල්ල නීතිය සහ අධිකරණ පද්ධතිය සමග සම්බන්ධයි. ඒ නිසා දේශපාලනේ මට වැඩක් නෑ කියන එක අපිට හැම විටම කියන්න බෑ. අපි දේශපාලනය ගැන උනන්දු වුණත් නැතත් දේශපාලකයන් ගන්න තීරණ අපේ ජීවිතයට බලපානවා. ඉතින් කාන්තාවක් විදිහට අපි මේ ගැන දැනුවත් විය යුත්තේ ඇයි? මේ යෝජනාව ජනමත විචාරණයකට ගියොත් එක පක්ෂයකට හෝ පුද්ගලයෙකුට පක්ෂව ඡන්දයක් ලෙස නොසලකා යෝජනාවේ අන්තර්ගතය ගැන හිතලා කාන්තාවන් විදිහට අපි තීරණයක් ගන්න ඕනේ. මං ගිය සතියේත් කිව්වනේ ලාංකික කාන්තාවන්ගේ ප්‍රතිශතය දැන් 52%කට වැඩි. ඒ නිසා අපේ ඡන්දය ලංකාවේ දිශානතිය වෙනස් කරන්න අතිශය වැදගත්. ඒ නිසා ඔයාලා මේ ගැන හිතන්න ඕනේ
අපේ පාට අපේ පක්ෂය අපි කැමති පුද්ගලයා මේ යෝජනාව ගෙනාවා කියලා නෙවෙයි. හිතන්න ඕන දේ තමයි මේකෙන් රටට ලැබෙන වාසිය මොකද්ද? අවාසිය මොකද්ද? අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑමක් තියෙනවද? අලුත් විනිසුරුවන්ට ඉදිරියට එන්න අවස්ථා අඩු වෙනවද? නඩු ප්‍රමාණය ඇත්තටම මේකෙන් විසඳේද? ඔන්න ඔය ප්‍රශ්න තමයි ඔයාලා අහන්න ඕනේ. ඉස්සෙල්ලා මම කිව්වා වගේ කාන්තාවන් ලෙස අපේ ඡන්දය ඉතාම වැදගත්. අපේ ඡන්දය වෙනත් කෙනෙකුගේ මතයට අනුව නෙවෙයි, අපි කරුණු දැනගෙන ස්වාධීනව පාවිච්චි කරන්න ඕනේ දෙයක්. අවසානයේ මට කියන්න තියෙන්නේ මෙච්චරයි. 22A සංශෝධනයේ ගැන ඔබ පක්ෂව හෝ විපක්ෂව තීරණයක් ගන්න කලින් ඒ ගැන දැනුවත් වෙන්න. පක්ෂ විපක්ෂ දෙකේම තර්ක අහන්න. කෙටියෙන් කියනවා නම් පළපුරුදු විනිසුරුවන් රැක ගැනීම වැදගත්. ඒ වගේම අලුත් විනිසුරුවන්ට ඉහළට එන්න අවස්ථා ලබා දීමත් වැදගත්. නඩු ඉක්මනින් අවසන් කිරීම වැදගත්. ඒ වගේම අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම ගොඩක් වැදගත්. ඒක අනාගතයට අපේ දරුවන්ට ගොඩක් බලපානවා. ඒ නිසා ලංකාවට අවශ්‍ය වෙන්නේ පුද්ගලයන් කිහිප දෙනෙක්ගේ සේවා කාලය දිගු කිරීම විතරක් නෙවෙයි. අපිට අවශ්‍ය වෙන්නේ ස්වාධීන වේගවත් කාර්යක්ෂම සහ ජනතාවගේ විශ්වාසය දිනා ගන්න පුළුවන් අධිකරණ පද්ධතියක්. ජනමත විචාරණයක් ආවොත් ඔබේ ඡන්දය ඔබේ අයිතියයි. නමුත් ඒ ඡන්දය දැනුවත් තීරණයක් කිරීම ඔබේ වගකීම. විශේෂයෙන්ම කාන්තාවන් ලෙස අපි දේශපාලනය ගැන දැනුවත් වෙමු. අපේ ඡන්දය අපේ හඬ කරගමු. අහන්න, කරුණු හොයන්න, දෙපැත්තම තේරුම් ගන්න. ඊට පස්සේ ඔබේ හෘද සාක්ෂියට අනුව තීරණය කරන්න. ඉතින් මම හිතනවා වෙනද වගේම මම අදත් ඔයාලට හිතන්නට යමක් එකතු කරා කියලා. තවත් දවසක, තවත් ලස්සන හවසක මෙල්බර්න් වලින්දන් හමු වෙන බලාපොරොත්තුෙන් මං අදට සමුගන්නවා. ගිහින් එන්නම්.

0: ගීතගායනකලේ තාරක මල්ලවආරච්චි.
1: ප්‍රාථමික ළමා ගුරුවරයෙකු හෝ ළමා මඟ පෙන්වන්නෙකු ලෙස ඔබට කුඩා ජීවිත හැටගස්වන්න පුළුවන්. ඔබට ඔබගේ වෘත්තීය ගොඩනගා ගන්නත්, ඔබගේ දැනුම බෙදා ගන්නත් වික්ටෝරියා ප්‍රාන්තයේ ළමයින් සහ පවුල්වල ජීවිතවල දිගු කාලීන බලපෑමක් ඇති කළ හැකිය. ඔබේ වෘත්තීය මාවත හැටගස්වා ගන්න වැඩිදුර දැනගැනීමට vic.gov.au/kinder වෙත පිවිසෙන්න. මෙල්බන්හි වික්ටෝරියානු රජය විසින් අනුමත කර ඇත.
2: Station sponsor.
0: වෙලාව 8:40. ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරේ වෙලාව. මෙල්බර්න් නගරේ ඉඳලා මහද්වීප 6කට, රටවල් 70කට.

0: Streaming live all day, every day at pvfm.org.au.
1: අද අපට ඇත්තටම මුණගැහෙනවා ඉතාම සුවිශේෂී පුද්ගලෙක්. ආයුර්වේද වෛද්‍ය ක්‍රමය, හෙළවෙදකම, ඒ වගේම ශ්‍රී ලංකාවේ පාරම්පරික දේශීය වෛද්‍ය ක්‍රමය පිළිබඳව ප්‍රවීණෙකු ලෙස, ඒ වගේම ශ්‍රී ලංකාවේ අද්විතීය නමක් දිනා ඇති අනුරාධපුර ආදිත්‍ය ආයුර්වේද කේන්ද්‍රයේ අධ්‍යක්ෂක වෛද්‍ය කසුන් ගුණවර්ධන පැතිතුමා. ආයිබෝවන් කියලා මෙම වැඩසටහනට මෙම සාකච්ඡාවට පිළිගන්නවා ඔබතුමාව.
2: ආයිබෝවන් අනුර මහත්මයා.
1: ඇත්තෙන්ම වෛද්‍යතුමනි, ඔබ ඔස්ට්‍රේලියාවට පැමිණෙන්නේ ඉතාමත් විශේෂ වූ වැඩසටහනක් සඳහායි. ඒ වගේම ඒ වැඩසටහනේ අවසන් අදියරේ අපට සහභාගී වීමට පුළුවන් කමක් ලැබුණත්, තාමත් කාර්යබහුල මොහොතක ඒ වැඩසටහන අවසන්ලා ඔබ නැවතත් අපගේ මව්බිම කරා යනට සූදානම් වෙන මේ මොහොතේ ඔබව සම්බන්ධ කර ගැනීමට හේතු සාධක කරගත්තේ ඔබේ දැනුම, ඔබේ සේවාවන්, ඒ වගේම මේ රටේ ජීවත් වෙන අයට බෙදා හදාගන්නට මේක අවස්ථාවක් කරගෙනයි. ලංකන් හීලින් ට්‍රෙඩිෂන්ස් අක්‍රොස් ඔස්ට්‍රේලියා, එහි නිමාවත් සමගම ඔබ අද අපට, මා විශ්වාස කරනවා, ඉතාමත් හොඳ අදහස් ටිකක් අපගේ මේ ප්‍රශ්න කෙරේ යොමු කරાવી කියලා. වෛද්‍යතුමනි, මා මුලින්ම ඔබගෙන් දැනගන්නට කැමතියි ඔබ සහ විශේෂයෙන්ම ඔබගේ පියා, ඒ වගේම ආදිත්‍ය ආයුර්වේද කේන්ද්‍රය පිළිබඳව කෙටි හඳුන්වා දීමක් අපේ ශ්‍රාවකයන්ට ලබා දෙන ලෙස.
2: බොහොම ස්තුතියි අනුර මහත්මයා. ඉතාමත් සතුටුයි මේ වගේ සාකච්ඡාවකට සම්බන්ධ වීමට. ඇත්තටම ආදිත්‍ය ආයුර්වේද කේන්ද්‍රය යනු මගේ පියාගේ සංකල්පයක්. මොකද ඔහු බොහෝ කාලයක් තිස්සේ ලාංකීය සහ විදේශීය ජනතාවට ඔහුගේ දක්ෂතාවයන් මගින් ප්‍රතිකාර කරපු ඉතාමත් ආයුර්වේදය පිළිබඳව ප්‍රවීණතාවයකින් යුක්ත වූ පුද්ගලෙ. මම ඇත්තරම ඔහුගේ අඩිපාරේ යමින් හෙළවෙදකම රජරටින් ලෝකයට කියන ඒ සංකල්පය ඔස්සේ තමයි අපි ආදිත්‍ය ආයුර්වේද කේන්ද්‍රය නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් ආදිත්‍ය ආයුර්වේද කේන්ද්‍රයේ මම ඇතුළුව තව 10 දෙනෙක් පමණ අපගේ වෛද්‍යවරු සේවය කරනවා. ඉතින් ආදිත්‍ය ආයුර්වේද කේන්ද්‍රය ඇත්තටම පිහිටලා තියෙන්නේ අනුරාධපුර නගරේ. ඒ වගේම කොළඹත් පිහිටලා තියෙනවා මෙහි ශාඛාවක්. ඒ වගේම ගාල්ලෙත් ආදිත්‍ය ආයුර්වේද කේන්ද්‍රයේ ශාඛාවක් පිහිටලා තියෙනවා. ඉතින් ඇත්තටම මේ ඔබතුමා කිව්වා වගේ ආදිත්‍ය ආයුර්වේද කියලා කියන්නේ ඇත්තටම ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේම පමණක් නොවේ අපි අපේ රෝගීන්ට සේවාවන් සපයන්නේ යොදාගන්නේ. අපි ඇත්තටම ගොඩක් දෙනෙක් දන්නේ නැහැ ශ්‍රී ලංකාවේ තියෙන මේ වැදගත් වූ, ශ්‍රී ලංකාවට ආවේණික වූ, අනන්‍යතාවයකින් යුක්ත වූ ක්‍රමයක් පවතින බවට. මොකද ගොඩක් දෙනෙක් හිතන්නේ ආයුර්වේද ක්‍රමය සහ ලංකාවේ ක්‍රමය එකක් කියන එක. නමුත් ඉතා ඈත අතීතයේ සිටම ආයුර්වේද ක්‍රමයට අමතරව ශ්‍රී ලංකාවෙට අනන්‍ය වූ ක්‍රමයක් තියෙනවා. ඒක අපි කියනවා හෙළයාගේ ක්‍රමය, හෙළවෙදකම කියන ඒ ක්‍රමය තමයි. ඉතින් මම කරන්නේ මේ ක්‍රම දෙකම එකට එකතු කරලා සුසංයෝගය කරලා ඒ පීඩා විඳින ජනතාවට අවශ්‍ය කරන ඒ සහන සහ ඔවුන්ට අවශ්‍ය කරන ප්‍රතිකාර ලබා දීම තමයි.
1: ඔව් අජිතමනි, විශේෂයෙන්ම අපි දන්න දෙයක් තමයි සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රම අරාබිකරයට උරුම වූ දෙයක් තියෙනවා, ජපානයට උරුම වූ දේවල් තියෙනවා, ඒ වගේම අප්‍රිකාව වගේ රටවල් වලට උරුම වූ සම්ප්‍රදායික වෛද්‍ය ක්‍රම තියෙනවා. විශේෂයෙන්ම සඳහන් කරන්න චීනයට සාම්ප්‍රදායික වූ වෛද්‍ය ක්‍රම තියෙනවා. බටහිරට උරුම වූ ඒ වෛද්‍ය ක්‍රමය ඉතාම ප්‍රචලිත ලෙස ලෝකේ පුරා තියෙනවා. ඇත්තෙම මේ පෙරදිග වෛද්‍ය ක්‍රම සහ ඒ ආවේනිකෝ වෛද්‍ය ක්‍රමවලට අමතරව මේ බටහිර වෛද්‍ය ක්‍රමය ඉතාමත් ප්‍රචලිත වීමත් මේ දෙක අතර සංසන්දනාත්මකව බලන කල ඔබට මේ පිළිබඳව විග්‍රහ කරන්න පුළුවන් වන්නේ මොන විදියටද කියලා මං අහන්න සතුටුයි.
2: ඔව් ඇත්තටම විවිධාකාරයේ වූ වෛද්‍ය ක්‍රමයන් ලෝකේ තිබෙනවා. නමුත් ප්‍රධානම දේ තමයි දැන් අපේ පොත්පත්වල පවා සඳහන් වෙනවා පුද්ගලයාට අනන්‍ය වූ දේශේ නිපදවන අපි කියනවා ඖෂධ වර්ග සහ ඒ වගේම අපි කියන herbal plants ඒ කියන්නේ ඖෂධ පැල වර්ග ඒ දේවල් වල අඩංගු වෙන ඒ සංයෝගයන් ඇත්තටම ඒ ප්‍රදේශයේ ජීවත් වෙන ඒ රටේ ජීවත් වෙන පුද්ගලයාට ඉතාමත් හොඳින් ගුණදායක වෙනවා කියන එක ඇත්තටම අපේ පොත්පත්වල සඳහන් වෙනවා. ඉතින් මං හිතන්නේ ඒක ඇත්තටම අපිට ඉතාමත් විශේෂයි. මොකද ආයුර්වේද ක්‍රමයේ තියෙනවා විවිධාකාරයේ ඉන්දියාවට විශේෂතු අනන්‍ය වූ විවිධාකාරයේ අපි කියනවා විවිධ ඖෂධ වට්ටෝරු සහ විවිධ ඖෂධ වර්ග. ඇත්තටම මේ ඖෂධ වර්ග ඉන්දියාවේදී අපි පාවිච්චි කරත් නමුත් ලංකාවට එනකොට අපිට සිදු වෙනවා යම් යම් ඖෂධ වර්ග ලංකාවේ තියෙන ලංකාවට අනන්‍ය වූ ඖෂධ වට්ටෝරු වල තියෙන මේ ඖෂධ වර්ග අපිට පාවිච්චි කරන්න සිදු වෙනවා. ඇත්තටම මේ දෙක ඇත්තට මේ කියන්නේ හෙළ වෙදකමේදී ගොඩක් වෙලාවට හෙළයාට ගුණදායක වූ ගොඩාක් දේවල් තියෙනවා. ගොඩක් දේවල් ඇත්තටම අද වෙනකොට ගොඩක් දේවල් විය කියලා ගිහිල්ලා තියෙනවා. ඉතින් මං හිතන්නේ හෙළයාට අවශ්‍ය කරන ඖෂධ හෙළ දේශයේ නිර්මාණය වීම ඉතාමත් වටිනා දෙයක්. ඉතින් අපි කියනවා වෙස්ටර්න් ක්‍රමය, බටහිර ක්‍රමය. බටහිර ක්‍රමය සම්පූර්ණයෙන් අපි විරුද්ධ නැහැ. මොකද බටහිර ක්‍රමයේදී සමහර ක්‍රම තියෙනවා අපි කියන හදිසි අවස්ථාවදී ඉමර්ජන්සි මැනේජ්මන්ට් කියලා. එතකොට ඒ වගේ ක්‍රම ඉතාමත් වැදගත් වෙනවා අපේ ජීවිත ආරක්ෂාව සමහර අවස්ථාවලදී. ඉතින් ඒ වගේ ක්‍රම තියෙනකොට මං හිතන්නේ විවිධාකාරයේ අනිත් විවිධාකාරයේ දේවල් කියන්නේ මිනිසුන්ගේ ඇඟේ ඇති වෙන විවිධාකාරයේ පීඩාකාරී තත්ත්වයන් විවිධ දැන් අද කාලේදී විවිධ හෘදය ආබාධ කැන්සර් තත්ත්ව ඒ වගේම අපි කියනවා ආතරයිටිස් තත්ත්ව මේ හැම දෙයකටම හෙළ දේශයේ තියෙන ඒ අපගේ ඒ සුසංයෝගයන් ඒ විවිධාකාරයේ වූ ඖෂධ වට්ටෝරු ඉතාමත් වැදගත් වෙනවා. ඉතින් අනිත් දේශයන් වලත් තියෙනවා තමයි. නමුත් අපේ දේශයේ වැදගත් වෙන්නේ ඔන්න ඔය නිසා.
1: වෛද්‍යතුමනේ ඊළඟට මගේ ප්‍රශ්නය වෙන්නේ අපි ශ්‍රී ලාංකිකෙන් හැටියට නිතර දකින දෙයක් තමයි මේ පාරම්පරික දේශීය වෛද්‍ය ක්‍රම කරන ඒ ස්ථානවල නිත්තාවට සුව කිරීම කියලා ගහලා තියෙනවා. ඒ වගේම ඒක වචනේ හරිම පොදු වචනයක් මේ හෙළ වෙදකමත් එක්ක නිත්තාවට සුව කිරීම කියන එක. මොකද්ද මේ නිත්තාවට සුව කිරීම කියන්නේ?
2: ඇත්තටම නිත්තාවටම සුව කිරීම කියන එක ඇත්තරම අද කාලේ පාවිච්චි කරන විදිහේ වැරද්දක් ඇත්තරම තියෙනවා. මොකද මේ නිට්ටාවටම සුව කිරීම කියන එක ගොඩක් වෙලාට අපි කියනවා සමහර පුද්ගලයන් මම කියන්නේ හැමෝම කියලා. නමුත් සමහර පුද්ගලයන් තමන්ගේ අවශ්‍යතාවයන් සපුරා ගන්න ඒ වගේම විවිධාකාරයේ වාසි ලබා ගන්න මුදල් ඉපයීම සඳහා පාවිච්චි කරන ලස්සන වචනයක් කරගෙන තියෙනවා. නමුත් ඒක නෙමේ ඇත්තරම සිදුවිය යුත්තේ. නිට්ටාවට කියන එකෙන් ඇත්තටම අපි අදහස් කරන්නේ රෝග මූලය හොයාගෙන මේ රෝග මූලය පුද්ගලයාගේ ශරීරයෙන් ඉවත් කිරීමට කටයුතු කිරීම. එතකොට රෝග මූල කියලා කියන්නේ අපි ගහක් ගත්තොත් එහෙම ගහක අතු තියෙනවා, ගෙඩි තියෙනවා, මල් තියෙනවා, මේ හැම දෙයක්ම තියෙනවා. ඒ වගේම කඳක් තියෙනවා සහ ඒ වගේම මුදුන් මුලක් සහ අනිකුත් මුල් තියෙනවා. හැබැයි අපි මේ මූලය පහලින්ම කපලා දැම්මොත් එහෙම ඒ මූලය විනාශ කරොත් එහෙම ගහේ විනාශයත් ඒහා සමගාමීව සිද්ධ වෙනවා. එහිදී නැවත වතාවක් අතු ලියලන්නේ නැහැ මුල් විනාශ කරොත් එහෙම. ඉතින් මෙන්න මේක තමයි ඇත්තටම අපේ අරමුණ. මොකද අපි කියනවා මම ඉංග්‍රීසි වචන කියන්නම් ආයුර්වේදයේ තියෙන holistic approach කියන එක. එතකොට holistic කියලා කියන්නේ අපි සමස්තයක් විදිහට ඒ පුද්ගලයාව දකින්න ඕනේ. ඒ පුද්ගලයාගේ කොටස් වශයෙන් ඔහු අපිට කියන ඔහුගේ වේදනාවන් පමණක් නොවේ. ඔහු කරන දේ ඔහු කියන දේවල් පමණක් නොවේ. අපි හොයන්න ඕනේ ඔහු තමාගේ දිනදා ජීවිතය ගත කරන විදිය, කනබොන විදිහ, නිදාගන්න විදිහ සහ ඔහුගේ කැසිකිලි වැසිකිලි යන විදිහ, ඒ දේ කියන්නේ ඒ හැම දෙයක්ම අපි හොයා බැලිය යුතුයි. එතකොට මෙන්න මේ හැම දෙය ගැනම හිතලා බලලා, ඒ වගේම මේ හැම දෙයක්ම අපි ශරීරයේ දෙන දේවල්නේ, ඒ වගේම ශරීරය හා සමගාමීව මනසක් තියෙනවා. එතකොට මෙන්න මේ මනසේ සිදුවන දේවල් විවිධාකාරයේ පීඩාවන් අපිට වැදගත් වෙනවා ශරීරයේ රෝග නිශ්චය කිරීම සඳහා. එතකොට මේ දෙයාකාරයෙන්ම අපි සමස්තයක් වශයෙන් බලලා ඒ රෝගියාගේ රෝග මූලය කපා දැමීම තමයි ඇත්තරම නිට්ටාවට කියලා කියන්නේ. එහෙම හරියට අඳුනාගෙන රෝග මූලය කැපුවොත් අපිට පුළුවන් රෝගයක් නිට්ටාවටම හොඳ කරන්න. හැබැයි මෙහෙමයි, සමහර අවස්ථාවදී අපිට අපේ පොත්පත්වල කියලා තියෙනවා සමහර ලෙඩ රෝග අපිට නිට්ටාවට සුව කරන්න බෑ කියන එක. ඒවා මහා රෝග ගණයට අයිති වෙන රෝග වෙනවා. එතකොට මේ අවස්ථාවේදී ඉතාමත් හොඳම දේ තමයි අපි හරියට අඳුනාගෙන රෝගේ රෝගියාට අපි සත්‍ය බවසන එක. ඒ කියන්නේ මෙන්න මේකයි ඔබගේ தත්ත්වය. මෙය මෙසේ වෙන්නේ මේ නිට්ටාවටම සුව කිරීමට හැකි හෝ නොහැකි කියන පිළිතුර අපි ඔවුන්ට ලබා දිය යුතුයි. ඒ තුලින් තමයි මං හිතන්නේ ආයුර්වේද සහ මේ හෙළවෙදකම සාර්ථක වෙන්නේ. මං හිතනවා පැහැදිලි ඇති කියලා මගේ මේ පැහැදිලි කිරීම.
1: ඇත්තෙම වෛද්‍යතුමනි, ඉතාමත් පැහැදිලි. ඒක ඉතාමත් වටිනවා ඒ වගේ පැහැදිලි කිරීමක් තුළින් අපිට ඒ දේවල් අවබෝධ කරගන්න ලැබීම. විශේෂයෙන්ම මේ විදේශගතව ජීවත් වෙන අපවැනි අය, ඒ වගේම නොයෙකුත් රටවල ජීවත් වෙන බොහෝ දෙනා රෝගාබාධ වලින්, එහෙමත් නැත්නම් සුව කළ නොහැකි රෝගයයි සිතූ දේවල් වලින්, වගේම මානසික ව්‍යාධීන්ට යොමු වෙලා එයා ඒ රෝග තත්ත්ව වලින් විඳවීම් වලට, ඒ වගේම පීඩාවන්ට ලක් වෙනවා. පුළුවන් ඒ වගේ අයට ඔවුන්ගේ සහනයක් සඳහා.
2: ඔව්, ඇත්තටම දැන් අද මේ ඇත්තටම අපි ඇත්තටම ගොඩක් අපගේ විවිධාකාරයේ වැඩසටහන් දැන් ඉවර කරගෙන අපි මේ යන්නේ. එකක් අපි තිබුණා බ්‍රිස්බේන් වල, තිබුණා සිඩ්නි වල, තිබුණා දැන් අපි මෙල්බර්න් වලට ඇවිල්ලා මෙල්බර්න් වලත් අපි ඊයේ නිමා කරා අපේ සේරම අපගේ වැඩසටහන්. ඉතින් ගොඩක් දෙනෙක් අපෙන් අහපු ප්‍රශ්නයක් තමයි අපි කොහොමද මේකට සම්බන්ධ වෙන්නේ, ඇත්තටම අපිට තියෙන ලෙඩ රෝග කොහොමද ඒක හොඳ කරගන්න විදිහ මොකද්ද, ඉතින් අපිට කොහොමද ඖෂධ ලබා ගන්න අපි, ඒ කියන දේවල්. ඇත්තටම ප්‍රධානම දේ තමයි රෝග නිර්ණය කිරීම. ප්‍රධාන වශයෙන්ම ඇත්තටම මම කියන්න ඕනේ අපේ ප්‍රධානම රෝග නිර්ණය ක්‍රමය වෙන්නේ නාඩි ශාස්ත්‍රය. නාඩි මගින් තමයි අපි නිර්ණය කිරීම සිදු කරන්නේ. මේ සඳහා නම් ඇත්තටම අපිත් එක්ක මුහුණට මුහුණ හමුවීමක් සිදු කළ යුතුමයි. නමුත් පිටරට ඉන්න කෙනෙක්ට පුළුවන් ඔහුගේ රෝගී තත්ත්වය මා සමගින් කතා කරන්න. ඒ වගේම ඔබ ගාව තියෙන බටහිර අපි කියනවා රිපෝට්ස්, ඒ වගේ දේවල්, ඒක පරීක්ෂණ වර්ග ඔබ ගාව තියෙනවා, ස්කෑන් වර්ග ඔබ ගාව තියෙනවා, ඔබට එය වුණත් අපිට එවන්න පුළුවන්. අපි ඇත්තරම 100%ක් මේ ස්කෑන් මත හෝ ඒ රිපෝට් මත අපි තීරණ ගන්නේ නැහැ. නමුත් අපිට යම් කිසි දලාගයක් ලබා ගන්න පුළුවන්, දල අදහසක් අපිට ඇත්තරම ලබා ගන්න පුළුවන් ඔබගේ ඔබ තිබෙන රෝගී තත්ත්වය ගැන. ඉතින් මේ අවස්ථාවේදී මම ඇත්තටම කියන්න කැමතියි ඔබට ඒ වගේ දෙයක් ගැන මොනවා හරි, අපි කියන අපි ඔන්ලයින් කන්සල්ටේෂන්, ඒ දේවල් ලබා ගන්න ඔබට පුළුවන් අපේ දුරකථන අංකවලට කතා කරලා, WhatsApp මාර්ගයෙන් හෝ ඒ වගේම Zoom මාර්ගයෙන් හෝ ඒ වගේ ඔබට කතා කරලා ඒක දැනගන්න පුළුවන්.
1: ඒ වගේම මම අහන්න කැමතියි, අපිට නිතර හම වෙන ගමේ වෙද මහත්මයාගේ ඉඳලා ආදිත්‍ය ආයුර්වේද කේන්ද්‍රය වැනි ඉතාමත් සංකීර්ණ, ඉතාමත් දියුණු මධ්‍යස්ථානට යන දිගුව තුළ කොහොමද කෙලෙසද අපි කෙනෙක් හොයාගන්නේ හරි වෛද්‍ය මධ්‍යස්ථානයේ හරි වෛද්‍ය ක්‍රමේ හරි වෛද්‍යවරයා සොයාගැනීමට නිර්ණායකයක් හෝ එවැනි ඉඟියක් දෙන්නට පුළුවන්ද අපි කෙනෙකුට හොයාගන්නේ කොහොමද කියන එක පිළිබඳව?
2: ඔව් ඇත්තටම මෙහිදී ප්‍රධාන වශයෙන්ම ඔබ සැලකිලිම යුතු යන්නේ ඔබගේ රෝගී තත්ත්වය කෙසේද මේ වෛද්‍යවරයා නිර්ණය කරන්නේ කියන එක ඔබ ඇත්තටම සොයා බැලිය යුතුයි. මොකද විශේෂයෙන්ම අපි පාවිච්චි කරන නිර්ණය ක්‍රමවලදී ඔහු කොයිතරම් දුරට ඒ පිළිබඳව ප්‍රවීණයක්ද කියන එක ඉස්සෙල්ලාම ඔබ හොයා බැලිය යුතුයි. ඒ වගේම අනිත් දේ තමයි අපි රෝග නිර්ණය කිරීමම නෙමෙයි නිර්ණය කිරීමෙන් පසුව අපි ප්‍රතිකාර සිදු කළ යුතුයි. එතකොට හරියාකාරයෙන් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන විදිහේ ප්‍රතිකාර ක්‍රම ඇත්තරම අපි පාවිච්චි කරන්න ඕනේ. මොකද පුද්ගලින්ගේ ඇඟේ පවතින රෝගී තත්ත්වය එීම පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. ඇත්තරම ඔහුගේ අපි කියන ඔහුගේ කොන්ස්ටිටියුෂන් එක එහෙම නැත්නම් ප්‍රകൃතිය අනුව ඔහුගේ වෙනස් වීම සිදු වෙනවා. එතකොට මේ දේවල් වලට අපි කියන්නේ හැම දෙයකටම පැනඩෝල් පෙත්තක් බිව්වම හරි කියන එක අන්න ඒ වගේ නෙමෙයි. ඇත්තටම අපි රෝගියාගෙන් රෝගියාට අපේ ප්‍රතිකාරකම වෙනස් කර යුතු වෙනවා. ඉතින් මේ අවස්ථාවේදී ඔබ බලන්න ඕනේ මේ වගේ වෙනස් කිරීම සිදු කිරීමින්ද මේ ප්‍රතිකාරකමය ඔහු හොය කරන්නේ කියන එක. ඒ වගේම දක්ෂ වෛද්‍ය මණ්ඩලයක් ඉන්නවද? ඒ වගේම දක්ෂ තෙරපිවරු ඔබට ඉන්නවද? ඒ කියන කරුණු කාරණා හැම දෙයක්ම බලන්න ඕනේ. මොකද අපි ඒ වගේ අපි කියන ගුණාත්මක භාවයක් තියාගෙන තමයි ආයුර්වේද අපගේ ආදිත්‍ය ආයුර්වේද කේන්ද්‍රේ වැඩ කටයුතු අපි සිද්ධ කරන්නේ.
1: හොඳයි වෛද්‍යමනි, බටහිර වෛද්‍ය ක්‍රමය තුළ අපි නිතර අහන දෙයක් තමයි පර්යේෂණ, සොයා ගැනීම, සංවර්ධනය කිරීම, ඒ වගේම දේවල්, ඒ වගේ එදිනෙදා වෙන යාවත් කාලින වෙන දේවල්. මේ පාරම්පරික දේශීය වෛද්‍ය ක්‍රමය තුළත් මෙවැනි පර්යේෂණ සොයා ගැනීම සිද්ධ වෙනවද?
2: ඇත්තෙම ඔව්, ඇත්තටම ආදිත්‍ය ආයුර්වේද කේන්ද්‍රයේ අපේ තියෙනවා පර්යේෂණ මධ්‍යස්ථානයක්. දැනට අපි පර්යේෂණ මධ්‍යස්ථානයේ ගොඩක් වෙලාවට අපි අපගේ අපි කියන විවිධාකාරයේ බට්ටෝරු ඒ වගේ දේවල් අපි පර්යේෂණයට ලක් කරනවා. ඒ වගේ ගුණාත්මක භාවය අපි හොයා බලනවා. ඒ වගේ දේවල් සිදු කරනවා. එතකොට අපිට දැනගන්න පුළුවන් කොයිතරම් දුරකින් අපේ අපි මොකද අපි අපේම බෙහෙත් වට්ටෝරු අපි නිර්මාණය කරගන්නවා. ඒ වගේම අපි අපේ බෙහෙත් ඖෂධ නිෂ්පාදනය කිරීම පවා අපි අපිම විසින් තමයි සිදු කරන්නේ. ඉතින් මේ වගේ දේවල් වලට මේ වගේ කියන්නේ අපි කියනවා පර්යේෂණාත්මක මට්ටමින් පර්යේෂණාගාර වල ඒ දේවල් සිදු කළ යුතුමයි. ඉතින් ඒ වගේ දේවල් වලට අපි ගොඩාක් වෙලාට නැඹුරු වෙලා තියෙනවා. මොකද ඒ තුලින් තමයි ඇත්තටම අපිට පුද්ගලයාගේ රෝගියාගේ විශ්වාසය ළඟා කරගන්න පුළුවන් වෙන්නේ. මම හිතනවා ඒ වගේ දෙයක් අහපු එකත් ලොකු දෙයක්, ලොකු ප්‍රශ්න, හොඳ ප්‍රශ්නයක්. මොකද අද කාලේ හෙළවදකම සහ ආයුර්වේද සම්බන්ධයේ දේවල් වලට පුද්ගලයන් යොමු වෙනවා. බට් ඒ වගේ ඇත්තරම වුන් මේ වගේ පර්යේෂණාත්මක මට්ටමේ දේවල් සිදු කරනවාද කියන එක හොයලා බලන්න නැතුව මේ වගේ දේවල් කර කියන්නේ පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ. මේක විද්‍යාත්මක පදනමකින් කොහොමද සිදු කරන්නේ කියන එක හොයලා බලන එක.
1: මගේ විශ්වාසය වැත්තමනි, ඒ ඔබ අවසන් වශයෙන් ඒ සඳහන් කළේ පර්යේෂණත් සිදුවන ඉතාමත් මැනවින් ඒ කටයුතු සිද්ධ වෙනවා කියන එකම අපගේ විශ්වාසය ගොඩනැගීමට ඉතාමත් ඉවහල් වෙනවා. මේ විශාල එහෙමත් නැත්නම් පුළුල් විෂයක් බොහොම සුළු කාලයකදී මේ අපි සාකච්ඡාවට බඳුන් කරේ. මං විශ්වාස කරනවා ඔබේ මේ ඉතාම කාර්යබහුල අවස්ථාවක මේ සාකච්ඡාවට සම්බන්ධ වීම අපට කළ එක්තරා විදියක සේවයක්. ඒ වගේම ඔබේ නිහතමානීකමට අපි ස්තුතිවන්ත වෙනවා. මේ සාකච්ඡාව තවදුරටත් කරන්නට අපිට අවස්ථාව අනාගතයේ උදා වේවි කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම ඔබ නැවතත් මේ රටට ඇවිල්ලා මෙවැනි කටයුතු කරද්දී අපව දැනුවත් කළොත් අපිට ඇත්තටම සමාජයේ දැනුවත් කිරීම තුළින් විශාල සේවයක් අපේ ශ්‍රී ලාංකිකයන්ට ඒ වගේම විදේශිකයින්ට දැනගන්නට ඒ වගේම මේ අත්දැකීම ලබන්නට ඒ සුවය ඒ වගේම සෞඛ්‍ය හේතුන් මත ඒ අවශ්‍ය කරන ප්‍රතිකාර ලබා ගැනීමට හැකි වෙනවා. ඉතින් ඔබතුමාට මම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා මේ පුංචි කාල වේලා වෙන් කිරීම ගැන අප වෙනුවෙන්, ඒ වගේම අපේ ශ්‍රාවකයන් වෙනුවෙන්. ඒ වගේම මම ස්තුතිවන්ත වෙන්නට ඕන ඔබගේ සන්නාම තානාපති ලෙස මේ මෑතකදීපත් කර අනුර කොළසේකර මහතාටත් මේ සම්බන්ධ කර දීම ගැන මම ඔබතුමාට අවස්ථාවක් සලසා දෙනවා. ඇත්තෙන්ම අපගේ මේ ශ්‍රාවකයන්ට කොහොමද මේ වෛද්‍ය ක්‍රම හා ඔබගේ ඒ ආයතනයට සම්බන්ධ වීමට හැක්කේ කියන එක අනාගතයේදී.
2: හරි, බොහොම ස්තුතියි අනුර මහත්මයා. ඇත්තටම මම මතක් කරන්න කැමති අනුර කුලසේකර මහත්මයාට ඔහු විශේෂ සන්නාම තානාපති ධූරයක් අපි ලබා දුන්නා මේ මෙල්බර්න්හි. ඉතින් ඔබට පුළුවන් ඔහුවත් කියන්නේ සම්බන්ධ කරගන්න. ඒ වගේම අපගේ අපි කියනවා අපි ගෙස්ට් රිලේෂන් ඔෆිසර් විදිහට අපි ඉන්නේ අපේ සජිනි වීරක්කොඩි කියන මහත්මිය. ඇත්තටම ඇයගේ දුරකථනය වෙන්නේ ශ්‍රී ලංකාවේ දුරකථනය වෙන්නේ 0742-642-84-28 කියන නම්බරේ. එතකොට ඔබට මේකට 0.094 කියන කන්ට්‍රි කෝඩ් එක ඔබට ගහලා ඔන්න සම්බන්ධ වෙන්න පුළුවන්. මෙහි WhatsApp ඔබට පාවිච්චි කරන්න පුළුවන් මේ අංකයෙන්ම. ඒ වගේම ඔබට තවදුරටත් විස්තර දැනගැනීමට අවශ්‍ය නම් අපි පිළිබඳව අපගේ වෙබ් අඩවියට ඔබට යන්න පුළුවන්. වෙබ් අඩවිය www.adityaayurveda.com කියන වෙබ්සයිට් වෙබ් අඩවියෙන් ඔබට ඒ සියලුම විස්තර ඉතාමත් පැහැදිලිව ලබා ගන්න පුළුවන් වෙනවා.
1: ඇත්තෙම ඔබට නැවතත් ස්තුතිවන්ත වෙමින් ආදිත්‍ය ආයුර්වේද කේන්ද්‍රයට ජයන් ජයම ප්‍රාර්ථනා කරමින් ඔබට සමු දෙනවා වෛද්‍ය කසුන් ගුණවර්ධන මැතිතුමනි. ඔබට අපගේ ස්තුතිය නැවත වතාවක්.

0: Streaming live all day, every day at pvfm.org.au.
1: Belava hariyatama ranamaya vinadi 10 ay api Lankave torotoru katha karannai me sudanam enne kani aibowan.
2: Aibowan subaratriyak.
1: Madriyen anove ada inne Madriyen eliye. මහිතන්නේ මෙල්බන් සිටි එකේ ඉන්න ගමන් තමයි අපේ ආදරණීය අසන්නන් එක්ක මේ වෙලාවේ අපි එකතු වෙන්නේ. කණි පහුගිය සතියේ ලංකාවේ දේශපාලනයේ බොහෝ දේවල් සිද්ධ වෙච්ච සතියක් බවට පත් වෙලා තිබුණා. බොහෝ තොරතුරු අපිට වාර්තා වෙලා තිබුණා මෙන්න මේම අන්තර්ජාලයේ එහෙම නැත්නම් අනිකුත් මාධ්‍ය හරහා මොන වගේ තොරතුරුද අපිට ලංකාවෙන් වාර්තා වෙන්නේ පසුගිය සතියේ විශේෂයෙන්ම මෙල්බන් අපිට වැදගත් වෙන
2: අපිට එහෙම මේ විශේෂයෙන් කියලා දැනගන්න හම්බුනේ දැන් මේ දවස්වල උණුසුම තියෙනවා විද්‍යුත් ආන්දෝලනය සම්බන්ධයෙන් කීප දෙක තමයි තියෙන්නේ. ඒ ගැන දැන් විරෝධයක් පාලා තියෙනවා අධි වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය. මම හිතන්නේ සිලෝන් ශේෂ්ඨයන් මේකට විරුද්ධ වෙනවා. ඒ අසේ දැන් මේ නොනිල වශයෙන් අපිට දැනගන්න හම්බුණා මේ පංචපුත්කල දේශාධිකරණ මිනිස්තර මණ්ඩලක නමක් නම් වගේ දාලා තියෙන ඩිල නිවේදනය නෙමෙයි අර මේ ආන්ඩ්‍රොයිඩ් හිතවත් මාධ්‍යක පළ වෙලා තියෙන්නේ. ඒවා නිල නිවේදක කියලා අපිට පිළිගන්න අමාරුයි. ඇයි තින් මම නම් ටික බැලුවට පස්සෙත් අපිට පේන දෙයක් තමයි ඒක ඇතුළෙත් සමහරලාට මේ ජේස්ත්‍රත් ඔය ඒ නම් ඇත්ත කියලා මම පිළිගන්නේ නැහැ. නමුත් ජේස්ත්‍රත්ත් අරුව ඉන්න ඕන ඉන්සුරන් දෙතනකෙකෙම නම් නැහැ. ඒ පස් දෙනාගේ ඇතුළේ. ඒ නිසා එතනත් ප්‍රශ්නයක් මතුවලා තියෙනවා. ඇයි ඒ ජේස්ත්‍රත්ෙන් දෙවනිට සහ තුන්වනිට වගේ ඉන්නව තාල නැත්තේ කියන එක. ඒකට මේක මං හිතන්නේ නිල මේ ප්‍රකාශන මෙක්තරා මේ මාධ්‍ය හතරක් එක්කම එක දාලා තිබුණේ. හ්ම්. එනි සබ්ජෙක්ට් එක නිල වශයෙන් පිළිගන්න අමාරුයි. කොහොමදත් මෙතන ඇතුළත තියෙන තත්ත්වයක් එක්ක මේ ලංකාවේ දේශපාලනේ ලොකු හැරොබ් ලක්ෂ්‍ය බලටපත් වෙයි. මොකද ජනාධිපතිවරයා මේක අකුලන්නේ නැහැ කියන දැඩි තීරණයක් ගන්නවා. ඒක තනතුර පවා බිල්ලට දීලා මේ වැඩේ කරගෙන යනවා කියලා නේ කියන්නේ නේද? ඒ නිසා අපි හිතනවා මේක යම් කිසි දෙයකින් ජාතික ජනබලයේ ආණ්ඩුවේ අනාගත දිසානෝතේ තීරණය කරන යම් කිසි දෙකින් එක බලපෑමක් කරන දෙයක් සිද්ධ වෙවි කියනවා.
1: කණි පහුගිය සතියේ විශේෂයෙන්ම මේ මාධ්‍ය වර්ණවත් කරපු ප්‍රවෘත්ති කිහිපයක් වාර්තා වෙලා තිබුණා. එකක් තමයි ශ්‍රී දළදා පෙරහැර පසුගියදා වීදි සංචාරය කරන මොහොතේදී ජනාධිපතිවරයා ඉඳගත් තැන පිළිබඳව බොහෝ අය කතා කරන්නට පටන් ගත්තා. ඊට පස්සේ සාම්ප්‍රදායිකව කරන වැඩසටහනක් තිබුණා ඒ පෙරහැරට පහුවෙනිදා. දියවඩ නිලමේ ඇතුළු කණ්ඩායම පෙරහැරේ ගිය අය ඒ නටුම් කණ්ඩායම් වල නායකයන් ඇවිල්ලා ජනාධිපතිවරයාට කියනවා මේ පෙරහැර ඉවරයි කියලා. මේ අවස්ථාවේදීත් නටුම් කණ්ඩායම් බාරව හිටපු එක ශිල්පියෙක් පුතේ කියලා කතා කරා වගේ කතන්දර බොහෝ මාධ්‍ය වාර්තා කරලා තිබුණා. මේක ඔබට වාර්තා වෙනවද? මෙහි තියෙන වැදගත්කම කොහොමද මේ මොහොතේදී? මොකක්ද මේ මේ කරන්නේ?
2: මම හිතන්නේ ඒක නම් එච්චර සැලකිලිතු කාරණා නෙමෙයි. මොකද අපිට දේශපාලනික අපිට මේ කලකන්නන කාරණා තමයි රටේ ආර්ථික ප්‍රශ්නේ තමයි ජනතා මුණ දෙන පීඩිතත්වයට ඉදිරි. සාම්ප්‍රදායික පෙරහැරව සාමයේ රටේ නායකයාට එක වීම කියලා දෙන සංදේශය සහය ශිල්පීන්ට මේ සම්මාන දීම ඉතිහාසයක් පුරා සිද්ධ වුණා. ඉතින් මේක මෙහෙමයි දැන් අර දේශපාලනයේ මේ කවුද ජනාධිපතිතුමා හිටිය උඩ තට්ටුවේද පල්ලෙය තට්ටුවේද මහා පාරද පේමන්ට් එකේද පාර පැන්නද ළඟ ඉඳගෙන හිටියේ කවුද කැමරා වැල්වේ කවුද අරයට පුතා කිව්වද මෙයාට මල්ලි කිව්වද අයියා කිව්වද මේව හිල්ල මං හිතන්නේ මේ අපේ රටේ දේශපාලනේ කතා කරලා ඉදතු මාත්තු ගන්න මේව හොඳේ සුන්දු විපක්ෂයෙන් යන ඉදා වෙලා මේ ගෙවාගෙන යන්න ඉතාමත් හොඳයි ඒ වගේ මාත්තුකා මොකද ඒ මාත්තුකා මං හිතන්නේ ආණ්ඩුව සහ විපක්ෂය විසින් කතා කරලා කරන්නේ ඒක ධනවාදයේ ප්‍රයත්නයේ මාත්තුක අවශ්‍යයි ඉතින් ඒව හදනවා සතියක් විතර ඔක Facebook වල අර මේ කියෝකෝ ඉන්නවා එතකොට ඒ ඇස්සේ රටේ මේ සම්පත් විකුරණ එක ඖෂධ හිංගිය පඩු පිළිගැනීම යන එක ඒව ටික එන්නම යට යනවා රටේ ප්‍රශ්න. ඉතින් මම හිතන්නේ මේව කතා කරමික මාධ්‍ය වල වැඩක් නැති කමටත් කරනවා. එහෙම නැතුව ආණ්ඩුව සහ විපක්ෂ මේව බොහොම يعني විපක්ෂයට වැඩපිළිවෙලක් ඉලක්කයක් නැහැ. ආණ්ඩු බලය ලබා ගන්න, වෙනසක් කරගන්න ආණ්ඩුව තමන්ගේ ප්‍රයත්නට මේ ආර්ථිකයට උත්තර නොදී ඔයගේ දේවල් නිකන් මාකට් කර කර ඉන්නවා. ඉතින් ඒවා ඒ හරි ලේසි නේ මේ يعني කට්ටිය චූන් වෙනවා අනිත් කට්ටිය වට බනිනවා. ඕක නෙවෙන්නේ. ඉතින් ඕක මම හිතන්නේ ඉතර මේ කතා කරලු මාත්‍රකක් නෙමෙයි අදාළම නැහැ ඒක ඉතිහාසෙන් නම් සුපිරියට ඒ වැඩේ කරගෙන ගියා ඒකත් අපි අර පොඩි කැලිය අල්ල ගන්නවා කියන එක මම හිතන්නේ කරන්න ඕනේ නැහැ කියන එක මගේ විශ්වාසය.
1: කණි ඒත් එක්කම පහුගිය සතියේත් මේ පිළිබඳව කතා කරා. ඒ තමයි අඬු කුමාර දිසානායක ජනාධිපතිතුමා ගමින් ගමට යන වැඩසටහනක් පටන් අරගෙන තියෙනවා. දැන් මේ ගමින් ගමට යන වැඩසටහන මොන හේතුවක් නිසා පටන් ගත්තාද කියන වග පිළිබඳව පහුගිය සතියේ අනාවැකියක් පළ කළා. ඒ අනාවැකිය සාර්ථකයිද මොන හරි ප්‍රශ්නයක් නිසාද ජනාධිපතිතුමා මේ ගමින් ගමට යන්නට උත්සාහ
2: කරන්නේ? හරි පැහැදිලි. මෙහෙමයි, දැන් අපි කවුරුත් පිළිගන්න දෙයක් තමයි පාර්ලිමේන්තු සභාපතිවරණ වලින් ඡන්ද අඩුවීමත් එක්කම දැන් ඡන්ද ප්‍රස්ථාරය පහළට යන්නේ. එතකොට ආණ්ඩුවට මේ ගත්ත පළය රැක ගැනීම සඳහා දැන් තියෙන විකල්ප ටික තෝරන්න ඕනේ. එකක් තමයි නැවත ජනප්‍රියත්වය වැඩි කර ගැනීම සඳහා ඒකී, ඒ කියන්නේ ප්‍රධාන පිළිපිටිකරුවව දැන් බැට් එක පිටුදෙලි වන් වෙලා තියෙනවා. මේකවත් පහර දෙල්ල කරන්නේ. ඒ නිසා තමයි අනුර කුමාර සනායක කියන චරිතය මේ වෙලාවේ මේ අපි මාකට් එකට දාන්නේ. ඒ ආහාරහා යම් කිසි දෙකින් මේ අර ඉලිහ වෙන ජනප්‍රියත්වය ළඟා කරගන්න එක. ඒ සඳහා තමයි මේ වැඩ පිළිවෙල අරගෙන යන්නේ. ඉතින් මම හිතන්නේ ආණ්ඩුවක් සාමාන්‍යයෙන් එහෙම මේ තමන්ගේ ප්‍රයත්න වෙනුවෙන් කරන්න ඕන දේ ඒකයි. තමන්ගේ මේ ශක්ති උරගා බලන්න තියෙන මැතිවරණ පවත්වන එක. ඉතින් සමහරවිට මෙහෙම පොඩි රැල්ලක් හදලා ගිහිල්ලා කියන පාර්ලිමේන්තුව දික් කරගෙන ජනමත විචාරණයක් කරගන්න පුළුවන්. ඉතින් මේ අපි හැමදාම කිව්ව දේ තමයි මේ යන්නේ ජයවර්ධනගේ රනිල් වික්‍රමසිංහ අරිපාරේ. ඉතින් ඒකෙදි ඔය මරදලන පටක් ගේන්න ඕනේ. ඔය PSK එක වගේ PT එක වගේ වගේ ඉන්න ඕනේ. ඔන්ලයින් සේෆ්ටි බිල් වගේ වගේ ඉන්න ඕනේ. සංසෝධන ගේන්න ඕනේ මේ තමන්ගේ අධිපති බලය පවත්වාගෙන යන්න. ඉතින් ඊට පස්සේ ඒව අවශ්‍ය වෙනවා කඩාවැටෙන ආර්ථිකයට එරිව ජනතාව නැගී සිටුවට මරදනේ ගේන්න. ඉතින් අන්න ඒක තමයි මේ වෙන්නේ. ඒක තමයි මේ විශේෂයෙන් අපිට මේ 70 අවුරුද්ද තිස්සේ පරණ කතාවෙන් අලුත් දෙයක් මෙතන දකින්න නැහැ අපිට.
1: හොඳයි, අපි මේ තවත් මේ සිල්ලර කතාවක් කියලා මේක සමහරටකදී ඔබ සතහන් කරයි. නමුත් මම මේ ඔබ වාමාංශීය දේශපාලනයේ ඉන්න කෙනෙක් නිසා සහ හිටපු කෙනෙක් විදියට මේ කණ්ඩායමත් එක්ක මේ ප්‍රශ්නේ निराකරණය කරගන්නම ඕනේ කතන්දරයක්. ඒ තමයි සුනිල් හඳුන්නෙත්ති ගරු ඇමතිතුමා පසුගියදා ප්‍රකාශයක් කරලා තිබුණා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට සර් කියන්න කවුරු හරි කැමැත්තක් දක්වන්නේ නැහැ වගේ කතාවක් ඔහු ජනාධිපති නිසා දැන් ඇයි ඔහුට සර් කියන්න අකමැති කියලා. ඒ වගේම පහුගිය සතියේ වාර්තා වෙනවා ජනාධිපතිතුමාට පුතේ කිව්වාය කියලා ඉතාමත්ම ඉහලින්. දැන් මේක පරස්පර විරෝධී දෙයක්. එක්කෙනෙක් කියනවා එතුමාට සර් කියන්නේ නැහැ කියලා. තවත් කණ්ඩායමක් කියනවා පුතේ කියපු එක මහා ඉතාමත්ම ලයාන්විත එහෙම නැත්නම් ආදරණීය වැඩක් කියලා. මේ කාරණා දෙකත් එක්කම අරගෙන වමේ දේශපාලනයේ මොකක්ද ඇත්තට මොතන පුතේ කියන්න දෝන එහෙම නැත්නම් සර් කියන්න දෝන එහෙම නැත්නම් සහෝදරයා කියන්න දෝන මෙන්න මේ කාරණා පොඩ්ඩක් අපිට කතා කරන්න පුළුවන් වෙයිද?
2: ඔව්, දැන් මෙහෙමයි කතන්දරය. දැන් අපි සර් කියන එකද පුතා කියන එකද මේ අදාළත්වය තියෙන්නේ ජනාධිපතිවරයා රටේ ජනාධිපති නායකයා. එතකොට දැන් ඔක මට එක උදාහරණයක් කියන්න පුළුවන්. කොණ්ඩමන් කොණ්ඩමන්ට චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපති වුණාට පස්සේ සර් කිව්වට පස්සේ ඇය එතනදි කොණ්ඩමන් කියනවා දැන් ඔබ ජනාධිපතිනිය, ඒ නිසා මට සර් කියලා කතා කරන්න එපා. එතකොට ඒවා නිකන් සාමාන්‍යයෙන් ඔය භාවිතාවේදී වෙන දේවල්. ඉතින් මම දන්නේ හඳුන් හෙට්ටි මොන අර්ථකින් ඒකද කිව්වද කියන එක ගැන මට අදහසක් නැහැ. නමුත් අපි දන්න විදිහට ජනාධිපතිවරයාගේ ආසන්නයේ උට ආමන්ත්‍රණය කරන්නේ මේ මේ ඔය සර්වර් කියලා නෙමෙයි. මම උත් දැන් අපහසුතාවටපත් වෙන්නේ නැති උට සාමාන්‍යයෙන් සහෝදරය අයියා පුතා එහෙම කියලා තමයි ගොඩක් අය කතා කරන්නේ. හඳුන් හෙට්ටිගේ තියෙන ප්‍රශ්නේ තමයි හඳුන් හෙට්ටි ඉතින් හරි යාසේ වී විට්ටුල යන ටයි කෝඩ් දාගෙන ඉංග්‍රීසියෙන් කතා කරන්න යා නිකන් මවාගත් එකක් අදාගෙන යනවා. ඒ නිසා මේ ඒක ගැන අපිට ඉච්චර ලොකු මේ මතයක් ඇති කරන්න හම්බ වෙන්නේ නැහැ. කතා කරන එකද මේ අත්‍තරම් පුද්ගලයාගේ අර අපි කියන්නේ අර දැන් මේ බුද්ධාගමතු ගන්නනේ පුද්ගලයාගේ චරිත භාවිතානුව තමයි ඔහුට ඔහුගේ ගෞරවය ලැබෙන්නේ කියලා. ඉතින් ජනාධිපතිවරයා සම්බන්ධයෙන් අපිට තියෙන විචනය රටේ අජාතන්ත්‍රවාදය අහෝසි කිරීම කියන එක ගැන අපි විචනයක් තියෙනවා. ආර්ථික ප්‍රශ්නට හරියට උත්තර දෙන්න තියෙන විචනයක් තියෙනවා. අර අනිත් අයට උතින් ඕවා ප්‍රශ්න මගේ වමේ දේශපාලන මම හිතන්නේ ඕවා සාකච්ඡා කරන්න කියන්නේ අපි ඉතින් අර හඳුනෙට්ටි මේ කවුද නලින් ජයතිස්ස කියන විදිහට ධනේසෙන්වත් ඉලට ගන්න ඕන තියව තමයි මම කියන්නේ ආමන්ත්‍රණ සභාවෙන්ම කියව නේද?
1: ඔව්, දැන් අපිට මේ අපේ රටේ බොහෝ දේවල් මේ ප්‍රශ්න තියෙන දේවල් අමතක වෙන්න තමයි මේ වගේ දේවල් කරලියට එන්නේ කියලා බොහෝ දෙනෙක් කියනවා. ඒ කියන්නේ රටේ තිබෙන ඇත්තටම ප්‍රශ්න ඇත්තම දේවල් අයින් කරලා මිනිස්සුන්ගේ හදවත් එහෙම නැත්නම් හිත වෙනස් විදිහකට නිකන් පුංචි ඒක දවසට මොනවා හරි දෙයක් ලබා දෙන්න වගේ ප්‍රවෘත්ති තමයි ඔය ලබා දෙන්නේ කියලා. දැන් එහෙම බැලුවාම කණි මේ දවස්වල අපිට එහෙම වහන්න ප්‍රවෘතියක් තියෙනවද? මොකක් හරි දැන් අපි දැක්ක පහුගියදා කියනවා නේපාලෙට මානුෂීය ආධාර විදියට ඩොලර් මිලියනයක් ලබා දෙනවා වගේ කතාවක්. ඊට පස්සේ ඒකටත් බොහෝ දෙනෙක් එක එක දේවල් කියන්න පටන් ගත්තා. දැන් අපේ රටේ තාමත් දිට්ට සුලිකුණාටුවෙන් මේ හානි වෙච්ච අයට කිසිම මේ හවුහරණක් නැහැ. බඩු මිල වැඩි වෙලා තියෙනවා. ඉතින් මේ අපිට තියෙන ණය ගවා ගන්නත් බැරි වෙලා තියෙන. ඒ අතරතුරේ අපි කොහොමද මේ නේපාල් දෙන්නේ වගේ. දැන් මේ අතරතුරේ තමයි ජනාධිපතිතුමා බිමින්ද ගත්තා. එහෙම නැත්නම් ජනාධිපතිතුමාට පුතේ කිව්වා ඒ වගේ දේවල් එන්නේ. මොකක්ද මේ අතරම වෙන්නේ?
2: මුකුත්ම වෙන්නේ නැහැ. විපක්ෂය නිරූපගත විපක්ෂරි ලක්කයක් නැහැ. කොන්ද තියෙන විපක්ෂනාගේක් නැහැ. අර ප්‍රොජෙක්ට් එකක් නැහැ. ඉතින් ඒ නිසා ජනාරකල සම්ප්‍රදානයට වෙලා තියෙන හැමදේම න්‍යායාත්මකව සහ තාර්කික විද්‍යාත්මකව ෆයිට් කරන්න ඒකට අවශ්‍ය කරන ජනතා සහාය තාම ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා වෙන්න තියෙන දේ තමයි රටේ ප්‍රජාතන්ත්‍රවාදී සහ ආර්ථිකය පිළිබඳ දේශපාලන කතාව ඇදලා ගන්න එක. ඒක ඇරෙන්න මම හිතන්නේ අපිට ඉතින් එහා පැත්තේ මේ ගැන සාකච්ඡා කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. මොකද අනිත් ඒවා ඉතින් අපිට එදා දවසට ගෙව ගන්න හොඳයි.
1: කණි අද ඔබ මේ ඉතාමත්ම කාර්යබහුල තැනක ඉන්න නිසා මම හිතනවා අපිට සාකච්ඡාවේ ඉතිරි කොටස තව සුළු මොහොතකින් තමයි කරන්න
2: දෙන්නේ. මම හිතන්නේ මට එහෙම කරන්න ලේසි. මොකද මේ අර ගුවන් සමාගමක මේ රාත්‍රී ගෝචර සංග්‍රහයක ඉන්නේ. ඒකේ අවෝඩ් සෙරමොනි එක පටන් ගන්න යනවා. ඒ නිසා මම ඒකෙන් ඉවරනට පස්සේ නැවත වටාම තමයි.
1: හොඳයි, බොහොම සතුටුයි. බොහොම සතුටුයි. ඉලවර නමයි විනාඩි 20යි.

0: ප්‍රාථමික ළමා ගුරුවරයෙකු හෝ ළමා මඟ පෙන්වන්නෙකු ලෙස ඔබට කුඩා ජීවිත හැටගස්වන්න පුළුවන්. ඔබට ඔබගේ වෘත්තීය ගොඩනගා ගන්නත් ඔබගේ දැනුම බෙදා ගන්නත් වික්ටෝරියා ප්‍රාන්තයේ ළමයින් සහ පවුල්වල ජීවිතවල දිගු කාලීන බලපෑමක් ඇති කළ හැකිය. ඔබේ වෘත්තීය මාවත හැටගස්වා ගන්න වැඩිදුර දැනගැනීමට vic.gov.au/kinder වෙත පිවිසෙන්න. මෙල්බන්හි වික්ටෝරියානු රජය විසින් අනුමත කර ඇත.
1: Station sponsor.
2: මෙලබර 9යි විනාඩි 23යි මේ වෙලාවේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයේ ඉඳලා මහද්වීප 6කට රටවල් 70කට අපි ආදරයෙන් සජීවීව අරගෙන යන මේ වැඩසටහන ආයි මාසතාවක් ලොගින් ඉන්න හැමෝම ආයිබන් කියලා පිළිගන්න මොහොත. වැඩසටහනේ ආරම්භයේදී අපි මතක් කළා මේ දවස්වල මෙල්බන් නගරයට කලා වසන්තයක් උදා වෙලා තියෙනවා කියලා. හැම සතියන්තයකම කලා ඉසව් ගණනාවක් අපිට
1: ස්ටේෂන් ස්පොන්සර්
2: මෙලබර 9යි විනාඩි 23යි මේ වෙලාවේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයේ ඉඳලා මහද්වීප 6කට රටවල් 70කට අපි ආදරයෙන් සජීවීව අරගෙන යන මේ වැඩසටහන ආයි මාසතාවක් ලොගින් ඉන්න හැමෝම ආයිබන් කියලා පිළිගන්න මොහොත. වැඩසටහනේ ආරම්භයේදී අපි මතක් කළා මේ දවස්වල

0: නාට්‍යත් බොහොමයක් ලංකාවෙන් එනවා ඉවිතරක් නොවෙයි ඔස්ට්‍රේලියාවේ තුලත් නිර්මාණය වෙනවා. ඔබට මතක ඇති මීට සති දෙකකට පමණ කලින් අපි මෙල්බර්න් නගරේ නිර්මාණය වෙච්ච අලුත්ම නාට්‍යයක් පිළිබඳව ඔබව දැනුවත් කළා. ඒ නාට්‍ය පසුගියදා එහෙම නැත්නම් ඊයේ පෙරේදා අති සාර්ථකව වේදිකාගත වුණා කියලා තමයි අපිට ආරංචි වුණේ. ඉතින් තවත් වේදිකා දර්ශනයක් මේ එළඹෙන සතියේත් පැවැත්වීමට නියමිතයි. ඒ වෙනුවෙන් තමයි අපි අද කතා කරන්නට සූදානම් වෙන්නේ. මොපසාං ජූරිය. ජූරියේ නාට්‍යයේ ප්‍රධාන චරිත රසක් අදත් මැදිරිට ඇවිලින්නවා. අපි හැමෝම අයිබන් කියලා පිළිගන්නවා.
1: අයිබන් පැතුම්.
0: කොහොමද බිමල් අපිට ලැබෙන ප්‍රතිචාර? දැන් ඊයේ නාට්‍ය අතිසාර්ථකයි මටත් බලන්න ලැබුණා. විතරක් නොවෙයි ඊට පහුගියදා කියන්නේ සෙනසුරාදා. සෙනසුරාදා ඉතාමත්ම ලස්සන නාට්‍ය කරා කියලා අපිට ආරංචි වුණා. සහ මේ වේදිකා දර්ශන දෙකම අතුරු සිදුරු නැතුව පිරි ඉතිරි ගිය වේදිකා දර්ශන දෙකක් බවට පත් වෙලා තිබුණා.
1: ඔව් පැතුම් ඇත්තටම ඔයාලට ස්තුති කරන්න ඕන. ඒකට මං හිතන්නේ අපි ගිය සඳුදා කතා කළාට පස්සේ ඒ විදි හවුස්ෆුල් වෙලා තිබුණේ නැහැ මට මතකෙ විදියට. හැබැයි සතිය තුළදී අපිට පුළුවන් වුණා ෂෝස් දෙකම හවුස්ෆුල් කරගන්න. ඉතින් ඒක ලොකු ජයග්‍රහණයක්. මොකද අපි රංගපානා හැටියට අපිට ලොකුම සතුටක් තමයි ඒ වගේ වේදිකා මේ ඔඩියන්ස් එක පිරලා ඉන්න තැනක රංගපාන එක. ඉතින් ඒ සතුට අපිට අත්විඳින්න ලැබුණා. පැමිණි ප්‍රේක්ෂකයිනුත් මං හිතන්නේ ඒ දෙවන්ත නාට්‍ය රස විඳ ගන්න ඇති කියලා. මං තව ටික වෙලාවකින් ඔයගෙන් අහන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා ඔයා මොකද ගැන හිතන්නේ කියලා. ඉතින් ඉවර වෙලා මං කතා කරා ගොඩක් අයත් එක්කලා, හිතවත් ආපු ගොඩක් අයත් එක්කලා. ඉතින් හැම කෙනාම හරි සතුටින් තමයි කතා කරේ. ඒකේ තිබිච්ච සංගීතය, ඒ කතා තුනේ තිබිච්ච ඒ තේමාවන්, ඒගොල්ලන්ගේ හදවතට දැනෙච්ච විදිය ගැන බොහොම පොසිටිව් ෆීඩ්බැක් එකක් තමයි හම්බුනේ.
0: කොහොමත් මේ නාට්‍යයට කලින් ඔබ අපිට මේ නාට්‍ය මොකක්ද තියෙන්නේ කියලා කිව්වේ නැහැ. අපි ගිය සතියේත් කතා කරනකොට කිව්වා මේක කුතුහලයේ තියෙන ඕනේ විදිහට අපි සාකච්ඡාව කරමු කියලා. මම හිතන්නේ මේ කුතුහලය නාට්‍ය හැම පටන් ගත්ත මොහොතේ ඉඳලා අවසානයේ දක්වාම තිබුණා කියලා තමයි මගේ නම් පෞද්ගලික අත්දැකීම. මම දැක්කා මේ ඔබ ඇතුළු නාට්‍ය කණ්ඩායමේ හැමෝම වට කරගෙන ප්‍රේක්ෂකයෝ තමන්ගේ කැමැත්ත, එහෙම නැත්නම් තමන් කොහොමද නාට්‍ය වින්ද කියලා ප්‍රකාශ කරනවා. හිතුවද මේ නාට්‍යයේ ප්‍රථම දර්ශනවාර දෙකම මේ විදිහට අතුරු සිදුරු නැතුව පිරි ඉතිරියයි, ප්‍රවේශ පත්‍ර ගන්න අහන අයට අනේ සෝරි අපිට දැන් ටිකට් ඔක්කොම සෝල්ඩ් අවුට් කියලා කියන්න වෙයි කියන තත්ත්වය එයි කියලා ඔබ හිතුවද?
1: අවංකවම කියනවා නම් අපි ඇත්තටම හිතුවේ නෑ අපිට එහෙම කරගන්න පුළුවන් වෙයි කියලා. මොකද කාටවත් දොස් කියන්නත් බෑ. මොකද විවිධාකාර ප්‍රශ්න මැද ජීවත් වෙන මිනිස්සු හැටියට යම්කිසි මුදලක් වියදම් කරන එක දෙතුන් පාරක් හිතන්න වෙන අවස්ථාවකට අපි ඉන්නේ. ඉතින් ඒ නිසා අපිට පොඩි බයක් තිබ්බා මේකේ ටිකට්ස් ටික විකුණන්න ගියාම අපිට අමාරු වේද දන්නේ නැහැ වැඩි කරගන්න කියලා. මුල් ටිකේම පොඩි ප්‍රශ්නයක් තිබුණා. නමුත් අන්තිමට වෙන්න වෙන්න ඒක ටික ටික ලේසි වෙලා හවුස්ෆුල් කරන තත්ත්වපත් කරගන්න හැකියාව ලැබුණා.
0: දැන් ওই දවස් දෙකම ගත්තොත් සෙනසුරාදා සහ ඉරිදා ওই දවස් දෙකේම තවත් දෙවන්ත සංගීත ප්‍රසංග දෙකක් තිබුණා සහ ඊට අමතරව තවත් බොහෝ ඉසව් සංවිධානය කරලා තිබුණා. මම හිතන්නේ එතන තමයි තරංකාරීත්වයේ තියෙනට ඇත්තේ. මොකද බොහෝ අය කැමති හැන්දෑවට ගිහිල්ලා විනෝද වෙන්න, සංගීත සම්දර්ශනයක රස විඳින්න වගේ දේවල්. මේක උඩුගම් බලා පිරනවා වගේ වැඩක් කළේ මෙතන ඒක සාර්ථක වුණා.
1: ඇත්ත ගී සතියත් ඔය ප්‍රශ්නෙම ඇහුවා මේක උඩුගම් බලා පිරන වැඩක් නේද කියලා. ඉතින් ඒ අතින් අපි ඇත්තටම ස්තුතිවන්ත වෙන්න ඕන අපේ මෙල්බර්න් වල අපිට සහයෝගය දක්වපු මේ ප්‍රේක්ෂකාගාරේ පුරවපු ඒ ජනතාවට. අපි හිතට වඩා ඒගොල්ලෝ දුන්න සහයෝගය නිසා තමයි මේක මේ තත්ත්වර ගේන්න පුළුවන් වුණේ. ඉතින් අනිත් එක මේ නාට්‍ය අර සාමාන්‍යයෙන් එන කමිඩිම කියන ටයිප් එකේ නොවුනත් මේ වගේ නාට්‍යයකට ඇවිල්ලා ඒක රස විඳින්න තරම් උසස් මානසිකත්වයක් තියෙන පිරිසක් තාම ඉන්නවා කියලා කියන එක ඔප්පු වෙච්ච එකත් අපිට ලොකු සතුටක්.
0: රාජික කොහොමද ඔබට ලැබුණු ප්‍රතිචාර? මම දැක්කා ඊයේ හැමෝම ඔබ වට කරගෙන ඉන්නවා.
2: ඔව් ඇත්තම විමල් අයියා කිව්වා වගේම මේ අපි හැමදෙනාටම කණ්ඩායමක් විදිහට හරිම සතුටුයි. මේ මොකද අපි අවුරුද්දක් තිස්සේ අපි කලින් කතා කරා වගේ අවුරුද්දක් තිස්සේ මහන්සි වෙලා පුහුණු වීම කරලා මේ අර නිකන් අර කාලයක් තිස්සේ දරුවෙක්ව ඉන කලලින්දලා එළියට දානවා වගේ නිකන් මේක අපි මුල්ම දර්ශනවාරය එනකොට දැනිච්ච නර්වස් එකයි ඒ

0: excitement එකයි ඔක්කොමත් එක්ක ඉතින් ඊට පස්සේ මේ පිරිසෙන් ලැබිච්ච ප්‍රතිචාර දිහා බැලුවහම අපිට සතුටු වෙන්න පුළුවන් අපි මේ කාලයක් තිස්සේ දරපු වෙහෙස මහන්සිය ඒ වගේ ප්‍රතිඵලයක් තියෙනවා කියලා. ඇත්තටම අර විමලයි කිව්වා වගේ මමත් හිතුවා අපි එදා අපි ආවම පැතුම් අපෙන් ප්‍රශ්න ඇහුවානේ. අද අපි පැතුම්ගෙන් අහන්න ඕනි කියලා. ඔයා කොහොමද මේක වින්දේ දැක්කේ? ඔයාට කොහොමද දැනුනේ කියලා අහන එක හොඳයි කියලා අපිට කල්පනා කරා ඇත්තටම.
1: දැන් ඒ කියන්නේ දැන් අද මේ සාකච්ඡා අනිත්‍යතර යන වැඩක් වගේ වෙලා තියෙනවා. මේමයි මේ දැන් අපි ඉස්සරලාම ගන්නට ඕනේ මේ මොකද්ද මේ ඔබ ඇතුළු කණ්ඩායමට ලැබਿੱත් ප්‍රතිචාර කොහොමද කියලා. මොකද මමත් ඇත්තටම මට තියෙනවා මහා විශාල දෙයක් කියන්න. ඒට හේතුව තමයි අවංකවම කියනවා මෙල්බන් නගරයේ වේදිකා නාට්‍යවලට අපි යන්නේ හරිම අඩුවෙන්. ඒ බලන්න. ඉතින් ඒ බලන්න යන වේදිකා නාට්‍යවල මෙතරම් උසස් ගුණාංග මෙතරම් උසස් තත්ත්වෙන් තියෙනවා කියලා දැක ගන්නට ලැබීමත් මම හිතනවා ඒක ඉතාමත්ම ලොකු භාග්යක් කියලා.
0: ඒක ඇත්තටම මේ පැතුම් දැන් අර කලින් අහපු ප්‍රශ්නෙත් එක්ක මම ඒක කියන්න මේ මගේ ඉස්කෝලේ මක්ක කෙනෙක් මේ එයා ලොකු ඒක ගැන ඉවර වෙලා ආවිල්ලා අපිට කිව්වා ලොකු එයා කිව්වා යා හිතා ගන්න බැරි වුණා කිව්වා ලංකාවෙන් පිට රටක ගැනීම මේ අපේ ලංකාව කියන සීමාවෙන් පිටත මෙච්චර ලාංකීය ගති ලක්ෂණ එකතු කරලා මේ වගේ නිර්මාණයක් කරා කියන එක එයාට විශ්වාස කරගන්න බෑ කිව්වා. එයා උත්තරවලට වඩා ප්‍රශ්නත් එක්ක කිව්වා මේ මේ නාට්‍යවර වෙලා ගෙදර ගිහිල්ලා කල්පනා කරේ කියන්නේ තමන්ම මේ ලෝකේ ජජ් කරන විදිය ගැන එයා යාවම රිෆ්ලෙක්ෂන් එකක් විදිහට ප්‍රශ්න කරන තත්ත්වයකට පත් වුණා කියලා කියා කිව්වා. පුළුවන් කමක් තියෙනවා නම් මේ නාට්‍ය ගිහිල්ලා ලංකාවේ පෙන්වන්න පුළුවන් නම් ඒ තරමට අය කගේ කරනවා කියලා කිව්වා. ඒක මම හිතන්නේ අපිට ලැබෙච්ච ලොකු පොසිටිව් ෆීඩ්බැක් එකක් කියලා මම හිතනවා.
1: ප්‍රදීප් කොහොමද මම දැක්ක ඊයේ දවස පුරාම කියන්නේ නාට්‍ය පුරාම ඉතාමත්ම දක්ෂ ලෙස රංගනයේ යෙදෙනවා ප්‍රේක්ෂකාගාරයේ ඇද බැඳගෙන සමහරලාවට ඇත්තටම කියනනම් මේ ඒ නාට්‍යයේ සමහර තැන්වලදී කඳුළු වෙනවා. සමහර තැන්වලදී හිරිකඩු පිපෙනවා. ඒ ඒ විදිහට ඒ නාට්‍ය හදලා තිබුණා. මම ඒක මේ කියන්න මුමුණක් මට තිබුණා. මොකද ඒ විඳිනවා කියලා කියන්නේ මේ ඇස් දෙකෙන් බලාගෙන කන් දෙකෙන් අහනවා විතරක් නෙමෙයි. ඒක අර අපිට නිකන් මේ අපි දැන් ওই සමහරලාට කියන්නේ ත්‍රිමාන දේවල් කරන එහෙම නැත්නම් 3D ෆිල්ම්ස් බලන්න යනවා. ඊට පස්සේ දැන් 3D වලට ගියන් පස්සේ 4D, 5D, 6D, 9D වලට කම් යනවානේ. ඒ මට හිතෙන 90 වගේ වුණා කියලා. ඒ කියන්නේ මොකද ඇඟට හිරිගඩු පිපෙන්න පටන් ගන්නවා, ඇඬෙන්න පටන් ගන්නවා, සමහරලාට ලස්සන ගීත වලින් කන පින වෙනවා. මේ හැම දෙයක් මෙතන තිබුණා. ප්‍රති මම දැක්කේ මේ පටන් ගත්ත ඊළඟ ඉඳලා අවසාන වෙනකම් ඉතාමත්ම දක්ෂ ලෙස ඔබේ රංගනේ. මම ඇත්තටම පළිනතර තමයි ඔබේ රංගනේ දැක්කේ. අනිත් අයගෙන රංගන මම බොහෝ දැකලා තියෙනවා. කොහොමද ඔබට ලැබිච්ච ප්‍රතිචාර?
2: ඇත්තටම ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා. මාව දන්නෙත් නැති මාව මුල් වට දෙකපු කට්ටියත් ඇවිල්ලා ගොඩක් මට කිව්වා රංගනය ගැන හොඳ ප්‍රතිචාර හම්බුණා. ඒ වගේම දැනගන්න හම්බුණා මේ විශේෂ දෙයක් තමයි මම විමල්ටත් කියාවේ මේ තරුණ ළමයි අපේ ප්‍රථම වතාවක් තමයි මම හිතන්නේ මේක නාට්‍යයක මේ ඉංග්‍රීසියෙන් කැප්ෂන්ස් දාලා අවස්ථාව දුන්නා සිංහල භාෂාව කතා කරන්න නැති විශේෂයෙන් මෙහි ඉපදිච්ච ළමයින් ඒ නාට්‍ය රස විඳින්න ඉංග්‍රීසි කැප්ෂන්ස් දාලා තිබ්බා. ඒකට අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ චම්පික අයියට. ඒක ඒක සංවිධානය කරාට. ඒ ළමයි ඇත්තරම මේ ඒ ඒ කතාවල තියෙන ඒ යටි ගැඹුරු ඒ අර්ථය, ඒ කියන්නේ ඒ අපි අපි මේ ඇත්තරම වේදිකාවට ගෙනාවේ නඩු තුනක් හැටියටනේ. ඒ නඩු තුනේ කතා කතාවේ තියෙන ඒ පසුබිම පසුබිම මොකද මෙයාට මෙහෙම ඇයි වුනේ, ඇයි මෙයා මෙහෙම කරේ, මොකද මේ වුනේ කියලා ඒ සාකච්ඡාව ගොඩනගන්න තරම් ඒක සාර්ථක වුණා. ඒ කියන්නේ ඒ ඒක හිතන්න අර මිනිස්සු චාචා කිව් වගේ නාට්‍ය ඉවරලා ඒ ගැන ගොඩක් අය කතා කරා. ඒ කියන්නේ හිතුවා මොකද මේ මේ ගැන, කියන්නේ බලලා ගියා විතරක් බලලා නිකන් ගියා විතරක් නෙමෙයි මේ ගැන හිතන්න දෙයක් ඉතුරු වුණා ඇත්තරම. ඉතින් මට හරි සතුටුයි මේ මට ලැබිච්ච අවස්ථාවටත් ඒ ලැබිච්ච ප්‍රතිචාර වලටත්. ඒ කියන්නේ මං දන්න මගේ යාළුවොත් ගොඩක් මට හොඳ ප්‍රචාර දුන්නා. ඒ වගේම මේ නාට්‍ය ගැන ගොඩක් හොඳ ප්‍රචාර හම්බුණා. ඒ මේ නාට්‍යයේ අර මං කිව්වා වගේ පිර බලලා ඉවරලා සතුට වෙලා එතනින් ඉවරලා නෙමෙයි ගිහිල්ලත් කල්පනා කරන දේවල් ඉතුරු කරලා තිබුණා.
1: ගිහිල්ලා විතරක් නෙවෙයි දැන් පළවෙනි භාගයේ ඉවර වෙලා තේකක් බොනකොට කල්පනා කරන්න ගොඩක් දේවල් තිබුණා. ඒ කියන්නේ පළවෙනි කොටසේ ඉවර වෙලා එළියට බහලා මම කල්පනා මම පෞද්ගලිකව කල්පනා කරා මේ ඊළඟට මොකක් වෙයිද මෙතන? ඇයි මෙහෙම වුනේ? මේක මේ ඇත්ත නේද? දැන් මේක අපිට මතු පිටින් පේන දේ නෙමේද මේ නෙමේ නේද මේ ඇතුලෙන් වෙලා තියෙන්නේ වගේ මේ තේබොන්න නෙමේ හිතෙන්නේ. ඒ ගැන කල්පනා කරලා තමයි මේ ඒ විනාඩි 20ම ගත කරන්න සිද්ධ වුනේ. ඊට පස්සේ දැන් දෙවෙනි කතාව එනකොට දෙවෙනි කතාව ඉවර වෙනකොටම තුන්වෙනි කතාවක් එනකොට අපිට අර දෙක ගැන හිත හිතින්න වෙලාවක් තිබුණේ නැහැ. ඊට එක පාටම තුන්වෙනි එකත් ආපු නිසා. හැබැයි දෙකයි තුනයි ගැන වැඩසටහන ඉවරලා තමයි අපිට හිතා ගන්න පුළුවන් වුනේ. එනකොටත් හිතනවා දැන් මේක ඇත්ත නේද? මේක මේ ඇත්තටම අපේ සමාජයේ තියෙන කතාවක් නේද? අපිට මේ නොපෙනෙන දෙයක් නේද මේ පෙන්눔 කරන්නේ වගේ දෙයක් තමයි අපේ ඔළුවේ රාව ප්‍රතිරාව දුන්නේ ඒ ඊයේ දවස පුරාම ඊයේ හැන්දා පුරාම ඊයේ රෑ පුරාම. ඉතින් ඒක ඇත්තටම හරිම ලස්සනට ඔයගොල්ලෝ නිර්මාණය කරලා තිබුණා. මේ කොහොමද අපේ නිෂ්පාදකතුමාටයි තුමියටයි තියෙන මේ වෙලාවේ සතුට ඒ අය ඔබගේ ඔබ ඇතුළු කණ්ඩායමේ ඒ ඉදිරිපත් කිරීම ගැන සැහැීමකට පත් වෙලා තියෙනවද?
3: මෙහෙම ඇත්තටම කියනවා නම් කුසුම් සිරිවයි යශෝදරාවයි සෑහීමකට පත් කරන කිත්තර ලේසි නෑ.
1: මම දන්නවා. ඒකයි ප්‍රශ්නේ අහන්නේ.
3: අපිට ඉතින් අපිව කවදාවත් අපි එතනට ගෙනියන්නේ නෑ. හරිද? අපි ඇහුවොත් හොඳයි.
1: අවුලක්
3: නෑ. ඔව් ගිය පාරට වඩා මේ ගිය එකට වඩා මේක හොඳයි කියලා සාපේක්ෂ පොඩ්ඩක් කියනවා මිසක් හරියටම දෙන්නේ නෑ. 100%ක් නම් කවදාවත් දෙන්නේ නෑ. ඉතින් නමුත් සතුටුයි. ඉතින් අපි පෞද්ගලික කතා කරද්දි ඉතින් අපිට තේරෙනවා කුසුම් සිරි යශෝදරා දෙන්නම සතුටුයි. මොකද ඒගොල්ලන්ටත් පොඩි මේක මීට කලින් කරපු නාට්‍යයක්වත් ලෝකේ කොහෙවත් පෙන්නපු නාට්‍යයක්වත් නෙමෙයිනේ මේක ඔරිජිනල් එකක්. ඉතින් පළවෙනි වතාවට තමයි මේක වේදිකා මත ආවේ. ඉතින් පළවෙනි වතාවට වේදිකා මතට එද්දී අපි රිහර්සල් කරනවා වගේ නෙමෙයි. අපි දන්නේ නැහැ ඔඩියන්ස් එක කොතනදී රියැක්ෂන් එකක් කරයිද මොන වගේ ප්‍රතිචාරයක් කියයිද. ඒක මුකුත් දන්නේ නැතුව එද්දී ඒගොල්ලොත් පොඩි නර්වස් විදිහක තමයි ඉන්නේ මේ කොහොම වෙයිද කියලා. අනිත්තර ජයශ්‍රී චන්ද්‍රජිත් අපේ සිංහයාගේ ඉතින් අවුරුදු ගානට පස්සේ වේදිකාවට
1: ඒකෙම ඉන්නවා. අපිට කවදාකවත් ජයශ්‍රී චන්ද්‍රජිත්ව පෙනුන්නේ නැහැ. එයා කොහොමත් රංගපානට එතුමාව පේන්නේ නැහැ. එතුමා ඒ කරන චරිතය තමයි අපිට පේන්නේ. අපිට පෙවුනේ
3: මෝපසං
1: මේ අර ප්‍රදීප මතක් කරා වගේ මේ ළමා කණ්ඩායම කියන්නේ තරුණයෝ මේකට ඉතාමත්ම මේ සක්‍රීය දායකත්වයක් දබා දීලා තිබුණා. මම හිතන්නේ ඒකත් ඉතාමත්ම වැදගත් වෙන කාරණාවක්.
3: ඔව් ඔයා දකින්න තිස් චරිත කීපිකුත් නිරූපණය කරාය ළමයි හරිම දක්ෂ විදියට. ඉතින් හැම එකටම කුසුම් සිට ආශෝදරට අපි තෑන් කරන්න ඕන. මොකද මේ සමහර ළමයි ඒගොල්ලෝ පොඩි කාලේ ඉඳලම මේ දෙන්නගේ වර්ක්ෂොප්ස් එක්කලා වැඩ කරලා මෙතෙන්ට ආපු කට්ටිය. දැන් කසාද බැඳලා වෙන රස්සාවල් කරන ගමන් රැංගී තියෙන ඒ උණ නැති කරගන්න ආපහු සම්බන්ධ වෙනවා මේ වැඩවලට. ඉතින් ඒක වාට වෙනස තේරෙන්නේ නැති ඒ පුරුදු පුහුණු වෙලා එතෙන්ට ආපු ළමයි කියලා.
1: මෙහෙමයි. දැන් අර දැන් මගෙනුත් ප්‍රශ්න කීපයක් අහනවා කියලා කිව්වනේ. අහන්න ඉස්සෙල්ලා මම එකකට උත්තරයක් දෙන්නම්. ඒ තමයි දැන් මට කිව්වනේ මෙහි අය සම්බන්ධ වෙනවා කියලා. අපේ මේ පුංචි දුව දරුවන් එහෙම නැත්නම් තරුණ පරම්පරාවේ කණ්ඩායම් පුංචි කියලා නෙමෙයි තරුණයෝ සම්බන්ධ වෙනවා කියලා. එතකොට ඔස්ට්‍රේලියාවේ තරුණ තරුණියන් මෙහි ඉපදිලා මෙහි ජීවත් වෙලා මෙහි පාසල් ගිහිල්ලා ඒ පරම්පරාව යම් කිසි දෙයක් කරනකොට අපේ ඔළුවට එන චිත්‍රයක් තියෙනවා. දැන් මම නාට්‍ය පටන් ගත්ත වෙලාව ඉඳලා හොයනවා කෝ මේ ළමයි කියලා. ඒ කියන්නේ දැන් මෙහි ඉපදිලා මෙහි ඉංග්‍රීසියෙන් කතා බහ කරලා මෙහි හැදිච්ච වැඩිච්ච මෙහි පාසල් ගිය ළමයි කෝ මේ නාට්‍ය දැන් පටන් ගත්ත වෙලාව ඉඳලා මම මේ ළමයි එනකම් බලන් ඉන්නවා. හැබැයි
0: හොයාගන්න
1: බැරි වුණා. අවසානයේදීත් මම බලනවා දැන් කොයි වෙලාවද අර කියපු ළමයි ටික එන්නේ. හැබැයි ඒ මම කියන උත්සාහ කරන්නේ ඒ ළමයි වෙනසක් ඒ කියන්නේ කිසිම වෙනසක් නැහැ. ලංකාවේ ඉඳලා අපිට එන දැවැන්ත නළුලියෝ ඉන්නේ කියන්නේ ජනප්‍රිය නළු ඒ විදිහටම බිමල්ලා රාජිකාලා ප්‍රදීප්ලා ඒක ජයශ්‍රී මහත්මයලා වගේ ඒ මට්ටමටම වුන් තමන්ගේ ඒ රංගන දායකත්වය ඉදිරිපත් කරලා තිබුණා. වේදිකාවේ මෙයා වැඩිහිටියෙක්ක මෙයා වසර ගණනාවක් වේදිකාවේ හිටපු කෙනෙක්ක මෙයා දුහුලෙක්ක මෙයා ආදුනිකයෙක්ක මෙයා මෙහි ඉපදිච්ච ළමෙක්ක ඒ කිසිම දෙයක් අපිට තේරුම් බේරුම් කරගන්න බැරි වුණා. හැමෝම එකම මට්ටමේ තමන්ගේ දක්ෂකම් පෙන්නුවා කියලා තමයි මට නම් ඊයේ නාට්‍යයේදී පෙනුනේ. රාජිකා මොකද කියන්නේ ගැන?
0: අනිවාර්යයෙන්ම මේ පැතු මේක ඇත්ත. අපි මුලින් පටන් ගන්නකොට මොකද දැන් අපි කණ්ඩායම් මං කියවනේ ගිය පාරත් ආවහම අපි කණ්ඩායම් කිහිපයක් එකතු වෙලා ඒ කියන්නේ අපි සත්ගුණවත් හොරු කණ්ඩායම හිටියට පස්සේ අපි තරුණ කණ්ඩායම හිටියට පස්සේ අලුතෙන්ම නාට්‍ය ඒ කියන්නේ කවදාකවත්ම නාට්‍ය වලට වේදිකාවකට සම්බන්ධ වෙච්ච නැති පිරිසකුත් මෙතන හිටියා අපේ પરම්පරාවේ පිරිස. එතකොට මුලින් දැන් අපි කට්ටියම 30ක් 40ක් වගේ එනකොට ඒ අර ඒ පොඩි නිකන් පොඩි නර්වස් ගතියක් තිබ්බා. ඊට පස්සේ මුලින්ම මේ කුසුම් අයියා යශෝවක් අය කරේ අපේ අත තියෙන බොන්ඩ් එක හෙමින් ඩිවලොප් කරපෙක තමයි කරේ. ඊට පස්සේ කාලයක් තිස්සේ අපි පුහුණු වෙනකොට අපිට තේරුණා අපි සත්ගුණවත් හොරු මෙයා අලුත් මෙයා දරුවෝ එහෙම කියලා ලොකු වෙනසක් අපිටවත් තේරුන්නේ නැහැ ඇත්තටම. මේ අපි දැන් ඔය කතාවේ තේමාව වුණත් සින්දුවක් වුණත් එහෙම නැත්නම් දෙපස් වුණත් කියනකොට මුලින් ඉංග්‍රීසියෙන් දරුවන්ට එක්ස්ප්ලেইন කරනවා ඇත්තටම. මේ මෙතන මේ සින්දුවේ කියන්නේ මේක කියන්නේ. මොකද ඒගොල්ලන්ට එහෙම සිංහල භාෂාව ගැන ලොකු ගැඹුරු අවබෝධයක් නැහැ. සාමාන්‍ය සරල අවබෝධයක් තිබුණාට අර ඉන් ඩෙප්ත් වචන මේ වගේ මේ සින්දුවෙන් කියන තේරුම යටි අර්ථ වගේ දේවල් ගැන ලොකු අවබෝධයක් නැහැ. එතකොට අපි ඒක ඉංග්‍රීසියෙන් ඉස්සෙල්ලා ඒගොල්ලන්ට තේරුම් කරනවා මේ සින්දුවේ තේරුම මේක. මොකද ඒගොල්ලන්ට ඒක තේරුම නැතුව ඒගොල්ලන්ට ඒක එක්ස්ප්‍රෙෂන් එක දෙන්න බැහැනේ නාට්‍යයට ආවම. ඉතින් ඒක නිසා එහෙම ඊට පස්සේ දෙබස් වුණත් දැන් මං හිතන්නේ පැතුම්ට තේරුණා කියලා. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ දැන් උච්චාරණ වෙනසක් මේ. හැබැයි සමහර ඒවා ඒගොල්ලන් ඉංග්‍රීසියෙන් ලියාගෙන තමයි සමහර තැන්වල මේ ඒගොල්ලන් පුරුදු වුණේ. ඒ කියන්නේ සිංහල කතා කරන්න පුළුවන් වුණාට සමහරවිට කියවන්න ඒගොල්ලන්ට එහෙම ලොකු දක්ෂකමක් නැහැ. හැබැයි ඒක වෙනසක් වෙන්නේ නැතුව ලස්සනට බ්ලෙන්ඩ් කරන්නේ එකක් කුසුමයගේ යශෝක්කගේ තියෙන දක්ෂකම. මොකද කාලයක් තිස්සේ දරුවෝ අර මේ ඒගොල්ලත් එක්කම මං හිතන්නේ කලාව හදාරලා වැඩි දියුණු වෙච්ච එකේ ප්‍රතිලාභයත් අපිට එතන තිබුණා. මොකද ඒගොල්ලන්ට කාලයක් තිස්සේ මේ හුරුව තියෙනවානේ. අලුතෙන්ම පුර වෙන දෙයක් නෙවෙයි නිසා ඒ ලාභයත් අපිට ලැබුණා. හැබැයි මේ ඒ වෙනසක් නැතුව ඒගොල්ලන්ව මේකට බ්ලෙන්ඩ් කරලා අපිත් එක්ක ඉදිරිපත් කිරීමේ දක්ෂතාවයේ දරුවන්ගේ ලොකු කැපවීමක් තිබ්බා පැතුම. ඒක කියන්න ඕනේ සමහරවිට අපිට වඩා ලොකු කැපවීමක් තිබ්බා දරුවෝ ටිකගේ මේ ඒ හතර පහ දෙනා දක්නකොට අපිට හරි ආඩම්බරයි. මොකද ඒ තියෙන කැපවීම, ඒ තියෙන උනන්දුව සහ ෆෝකස් එක සමහරවිට අපි නිකන් පිස්සු කීව් කියනකොට දරුවෝ ටික හොඳ ෆෝකස් එකේ ඉඳලා තමයි මේ ට්‍රේන් මේ අපේ පුහුණු වීම වලට සහ ප්‍රදර්ශනීයට උනත් මේ ඒගොල්ලන්ගේ සූදානම දිහා බලන් ඉන්න හරි ආසයි. ඉතින් ඒක නිසා මං හිතන්නේ දරුවන්ගේ අපේ මුළු කණ්ඩායමේම වගේම අපේ කුසුමයගේ අශෝක්කයි මේ හැම දෙනාගේම සාමූහික ප්‍රයත්නයක් කියන්න පුළුවන් ඒ ඔයාට හොයාගන්න බැරි වෙන්න හේතුව.
1: මට නිකන් ඊයේ තේරුනේ මම ලයනල් වෙන්ට් එකේ ඉන්නවා වගේ කියලා. ඒ කියන්නේ ඒ ෆීලිං එක මට ආවා. මම මේ වෙලාවේ මේ ඔට්ටුවක් අල්ලන්න කැමතියි. ඒ ඔට්ටුව තමයි මේ ළමයි කණ්ඩායමයි මේ මුළු නාට්‍ය කණ්ඩායමම මෙතන 20ක් විතර ඉන්නවා. ඒකනේ මුළු කණ්ඩායමම ලංකාවට ගිහිල්ලා කාටවත් මොනවත් කියන්නේ නැතුව මේ නාට්‍යය පෙන්නුවොත් එහෙම කිසිම කෙනෙක් විශ්වාස කරන්නේ නැහැ මේ නාට්‍ය ඕස්ට්‍රේලියාවේ හැදුනේ කියලා. එතන මේ එහෙම කිසිම කෙනෙකුට එහෙම විශ්වාස කරන්න ඉංගියක්වත් ඔබ ඇතුළු කණ්ඩායම දුන්නේ නැහැ. මොකද මේක මට පෙවුනේ ඩයනල් වෙන්ටකේ හරි එහෙම නැත්නම් ඒ වගේ ලංකාවේ තියෙන රංගශාලාවක වේදිකාවක ලංකාවේ විදිහට මේක ලස්සනට නිර්මාණය කරලා තිබුණා. එන තැන ඉඳලාම අවසානයේ දක්වාම කිසිම ඔස්ට්‍රේලියන් ගතියක් අපිට පෙවුනේ නැහැ. එහෙම නැතුව අර නිකන් නුහුරු නුපුරුදු ගතියක් පෙනුනේ නැහැ. වේදිකාව ඔබ ඇතුළු හැමෝටම හරි හුරු පුරුදු තැනක් විදිහට ඒ වේදිකාවේ ඇවිදිනකොට කතා කරනකොට ඒක අපිට තේරෙනවා මේ අලුත් එක්කෙනෙක්ද පරණ එක්කෙනෙක්ද. අපිට ඒක මේ හොයාගන්න බැරි වුණා එදා. ඊයේ මට බැරි වුණා. මම හිතන්නේ පෙරේදා අනිත් අයටත් බැරි වෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා. ඇත්ත වශයෙන්ම මේ බලපු නාට්‍ය වලින් අතිශය ඉහළම ගණේ නාට්‍යයක් කියලා ඒක මට මේ සඳහන් කරන්න පුළුවන්. සමහර වෙලාවට මේ වැඩසටහන් වලට නාට්‍යයක් අරගෙන ආවහම නාට්‍ය පෙන්වන්න කලින් බොහෝ අය ඇවිල්ලා මෙතන කතා කරනවා. කතා කරායින් පස්සේ අපිත් සමහර නාට්‍ය බලන්නේ නැතුව අපි මේ නාට්‍ය පිළිබඳ ඉතාමත්ම හොඳයි අරේ මේ කියලා ඉතින් පුළුවන් තරම් මේව කළා තියෙනවා. හැබැයි මේ ඒක රිස්ක් එකක්. ඒ කියන්නේ සමහරලාට නාට්‍ය බැරිලාක්වත් අපි කියපු මට්ටමට තිබුණේ නැත්නම් ප්‍රචාරය දෙන අපිටමයි ඒකේ අවනඩු වෙන්නේ, අපහාසය අනිත් පැත්තට එන්නේ. නමුත් දැන් අපි එදා ගත්ත ඒ අභියෝගය මං ඊ S2ටම දැක්ක කිසි ප්‍රශ්නයක් නැහැ. බට බය නැතුව මේ සමුදා අනිවාර්යයෙන්ම නාට්‍ය කණ්ඩායම ආයෙමත් මේ ඉදිරියට අරන් එන්න පුළුවන් කියන එක නැත්නම් එහෙම දෙපාරක් එන්න අමාරුයි සමහර නාට්‍ය කණ්ඩායම් වලට. නමුත් ඒක ඒක ඔබ ජයග්‍රහණය කරා කියලා තමයි මට නම් කියන්න තියෙන්නේ. අනිත් කාරණා තමයි මේ මෝපසාන් ජූරිය කියලා නම ටික ඇහුනාම බය හිතුණා. පුරු කියන්නේ ඔන්නෑ ටිකක් අමුතු නමක්, ටිකක් අපිට අර සිරිපාල එහෙම නැත්නම්
0: නුහුරු
1: ගතියක් තියෙනවා. එහෙම අර පොඩක් එහෙම තිබුණනේ. හැබැයි මේ නාට්‍ය කිසිම තැනක දෙබස්වල එහෙම නුහුරු නුපුරුදු ගතියක් තිබුණේ නැහැ. අර අපේම භාෂාව අපිම කතා කරන භාෂාවෙන් හරි ලස්සනට වැඩේ කරලා තිබුණා. ඒ වගේම ප්‍රදීප් මං හිතන්නේ මේ සංගීතය ගැන නම් කියන්න ඕනේ. ඒ සංගීත කණ්ඩ ටිකයි ගීත ටිකයි මුළු නාට්‍යෙම පුදුමාකාර විදිහට වර්ණවත් කළා.
2: ඔව් ඒක ඇත්තටම ඒ සංගීතය හේ හැම ජවනිකාවේ අවස්ථාවකට ගැළපෙන විදිහට ඒ අවස්ථාවේ අර්ථය තව තව මිනිසුන්ගේ හදවතට වැදෙන විදිහට ඒ ෆීලිංගස් වල තමයි ඒ සින්දු ලිවිලා තිබුණේ. ඒ වගේම ඒ මියුසික් එකත් යසවක් ආයක කම්පෝස් කම්පෝස් කරලා තිබුණේ ඒ අවස්ථාවේ සිදුවෙන සිදුවීමට ගැළපෙන විදිහට. අර ක්‍රෝධය එනකොට ක්‍රෝධය එන විදිහට, ආදරය එනකොට සෙනෙහස එන විදිහට, ඒ අවස්ථාවට ගැළපෙන විදිහට ඒ මියුසික් එක හදලා තිබ්බ නිසා ඒක මම හිතන්නේ ගොඩක් කට්ටිය මටත් කිව්වා ඒක හිතට දැනුණා ඒක. ඒ කතාව ඒ මොහොතේදී ඒක බලන් හිටියට බලන් ඉන්න ගමන් අර මියුසික් එකත් එක්ක ඒ සින්දුව ඇහෙනකොට ඒක වැඩිපුර ඒක ඇඟට දැනෙනවා. අර අය ප්‍රථම ඉස්කලින් කිව්වා වගේ අර හිරිකඩු පිපෙනවා. ඒ අවස්ථාව එන්නේ නැත්තේ මම හිතන්නේ ඒ සින්දු ඛණ්ඩයත් එක්ක මියුසික් එකත් එක්ක ඒක ඇහෙනකොට. ඒක නිසා ඒක ඇත්තරම අපිත් ඇත්තරම මුලින්ම ඒ සින්දු අහනකොට අපිට ඒක දැනුණා. මොකද මම හිතන්නේ රජක කලින් අපි මේ කතා කරද්දී කිව්වා අපිට මේ සින්දු ඉන්ට්‍රඩියුස් කරේ සතියේ එකක් ගානේ. සතියේ එක සින්දුවක් වගේ මේ සින්දු දැන් රෙඩි අපි ප්‍රැක්ටිස් කරා. ඉතින් අපි මුලින්ම ආදරේ කරා ඒ සින්දුට. ඒක හරි ලස්සනයි. එහෙම සින්දුවෙන් සිද්ධු අපි දැනගත්තා ආ මේක රෙඩි මේක පුදුමයි මේක
0: මේ මේක
2: මේ මියුසික් එක කොහොමද මෙතනට ගත්තේ කියලා. ඒ කියන්නේ අර අපි එක අවස්ථාවකින් ක්‍රෝධය කියන සින්දුවේදී ඒ මියුසික් එක එනකොට අර අපිට ඇත්තම ක්‍රෝධයක් එනවා. ඒක අපිට හරි පුදුමයි. ඒක කොහොමද මෙච්චර හැදුනේ මේ විදිහට මියුසික් එක කම්පෝස් වුණේ කියන එක. ඉතිකේ සම්පූර්ණ ඒක ගෞරවය යන්න ඕනේ යසවක්කට. ඉතින්
1: ඔව් ඒ සමහර සංගීත කණ්ඩ ඇහෙනකොට දැන් මම ශාලාවේ ප්‍රේක්ෂකෙක් විදිහට බලන් ඉන්නවනේ. බොහෝ වෙලාවට ඔය ප්‍රේක්ෂකාගාරේ මම ඉඳගෙන බලනවා බොහොම අඩුයි. ඒක සාමාන්‍යව දන්නේ නැති එක්ක ස්ටේජ් එක පිටිපස්සේ හරි ස්ටේජ් එක උඩහරින් ඉන්නේ ප්‍රේක්ෂකාගාරේ ඉඳලා බලනවා බොහොම අඩුයි. හැබැයි ඊයේ තැන් දෙක තුනකදී මට තේරුණේ යටිපතු ඉඳලා කරන්ට් එකක් එනවා වගේ. يعني කකුල් දෙකේ මේ කරන්ට් එකක් යනවා වගේ මට තේරෙනවා. ඒ විදිහට මේ ඒක දැනුණා, ෆීල් වුණා ඇඟට දැනෙන විදිහට. ඒ සංගීත කණ්ඩ සහ දෙබස් සූදානම් කරලා තිබුණා. ඒ හැම එකටම වඩා වටනවා ආලෝක කරන එහෙම. ඒ කියන්නේ අවශ්‍ය තැන්වලට ඒ අවශ්‍ය ආලෝක ධාරාව පතිත කරන හැටි. ඒ කියන්නේ ඒ කලර් කම්බිනේෂන් එක දැන් මේ රතු පාටද එන්නේ නිල් පාටද, අර ඒ අපි කියමු ක්‍රෝධය වගේ තැනක තියෙන පාට වර්ණ, ආදරය වගේ තැනකට එන වර්ණ, ඒ වර්ණ ඊට පස්සේ සංගීතයත් ඒ හඬත් මේ ඔක්කොම ටික එකතු වෙලා තමයි මම හිතන්නේ ඊයේ දවස පුරාම මේ නාට්‍ය මුළු ප්‍රේක්ෂකාගාරයේ මැද බැඳ ගන්නට උස මේ පුළුවන් කමක් ලැබුණේ. මොකක්ද
3: එකට කියන්න තියෙන්නේ? එතන ඒක කියද්දි තව එකක් මතක් වෙනවා. මේක කමියුනිටි තියෙදනේ.
1: ඔව්.
3: ඉතින් කුසුම් සිට අශෝදරා හරි ලොකු වැඩක් එතන කරනවා. දැන් මේ ලයිටින් කරන්න පවා ඉන්නේ අපේ කමියුනිටි ගෑම තමයි. එහෙම නැත්නම් විශේෂ ප්‍රොෆෙෂනල්ස්ලා කියලා කට්ටිය නෙමෙයි. දැන් සඳමාල් තමයි ලයිටින් කරේ. තුමු සඳමාල්ට සම්පූර්ණ සපෝට් එක දුන්නේ තුසිත. තුසිත රංගපාන නළුවේ කෙටට ඉන්න හින්දා ඔක්කොම ප්‍රෙපෙයාර් කරලා මෙච්චර ලොකු පොතක් ගහලා සඳමාල්ට ඩිස්කස් කරලා සඳමාල්ට වාර දීලා මේ වැඩේ කරේ. ඉතින් මේ කුසුම් සිරි යශෝදරා හැමතිස්සෙම දැන් මේක ලයිව් මියුසික් තිබුණ නැති වුණාට මීට කලින් ලයිව් මියුසික් තියෙන අවස්ථාවලදී වාදක වාදනය කරන්න යොදා ගන්නෙත් අපේ මේ කමියුනිටි එකේ ඉන්න කට්ටියමයි. ඉතින් මේක අර කමියුනිටි වැඩක් හැටියට මේ හැම කෙනාටම අවස්ථාව දීලා ඒගොල්ලන් විශ්වාස කරලා මේක කරලියට ගේන්න මේ දායක වෙන එක ගැන නම් කුසුම්ටයි යශෝටයි ලොකු ක්‍රෙඩිට් එකක් යන්න ඕන. ඉතින් ඒ ආලෝක කරණේ ඇහැ තියෙන්නේ කුසුම් ගාව තමයි. නමුත් ඒකට තාක්ෂණයෙන් දායකත්වය දුන්නේ සඳමාළුයි තුසිතයි තමයි.
1: මෙහෙමනේ දැන් නිර්මාණකරුවාගේ මොලේ එහෙම නැත්නම් මනසේ ඇඳෙන චිත්‍ර තියෙනවා, ඒ කතාන්දරය තියෙනවා, ඒ රූප තියෙනවා. මේ හැම දෙයක්ම ඔහු දක්ෂෙක් නම් පමණයි වේදිකාවක් උඩට ගෙනල්ලා ඔහුට ආපහු ඒක දකින්න බලන්න විඳින්න ලැබෙන්නේ. අපි කියමුකෝ අපිට මොන හරි දෙයක් හිතුණා කියලා අපි ලෝකේ ඉන්න දක්ෂතම නළුවා දාලා ඒක කරන්න කියලා කිව්වට අපිට කරගන්න බැරි නම් ඒ නිර්මාණකරුවාගේ ඇත්තට දක්ෂතාවයක් නැහැ. මම හිතනවා කුසුම්සිරි ඒ අතින් අතිශය දක්ෂයෙක්. ඒට හේතුව තමයි ඔහුට හැකියාවක් ලැබෙන ඔහුගේ හිතේ මේ ඇඳිච්ච ඒ කතාව රූපය හැම දෙයක්ම විදුලි ආලෝකකරණය සංගීතය ඊට පස්සේ පසුතල නිර්මාණ මේ හැම එකකින්ම ඒ අවශ්‍ය දේ ලබා දෙන්නේ. අනිත් එක මම දැකපු දෙයක් තමයි රජික මේකේ මේ too much නෑ කොතනකදීවත්. ඒ කියන්නේ දැන් සමහරවිට අපි දකින්නවානේ දැන් ඕනාට වඩා දැන් සංගීතය ආසකෙන සංගීතෙම තමයි. ඒ ඉතින් පටන් ගත්තලා ඉඳලා ඉවරනකම්ම සංගීතය කරනවා. ඊට පස්සේ මිනිසුන්ට එපා වෙනවා. ඊට පස්සේ ලයිට් ගහන මිනිස්සෙක් ආවොත් එහෙම ලයිට් තමයි. ඊට පස්සේ අපි දැකලා තිනවා මේ සමහර තැන්වලදී ඊට පස්සේ එපා වෙනවා. මේක එහෙම නෙමෙයි. මේ හැම කාරණාවක්ම ඉතාමත්ම සංයමයකින්. ඒ අවශ්‍ය තැනට අවශ්‍ය ප්‍රමාණයට දැන් සද්දේ වුණත් අඩු වැඩි කරන්නේ ඒ අවශ්‍ය ප්‍රමාණයේ ශාලාවේ කිසිම ප්‍රශ්නයක් නැති වෙන්න තමයි හඬ ශබ්ද පරිපාලනය පවා කරලා තිබුණේ. ඒක හරිම වැදගත්. අපි 얘ගෙන පොඩ්ඩක් මතක් කරමු නේද කොහොමද මේ ඉතාමත්ම සංයමයකින් අර ශික්ෂණයකින් මේ වැඩේ කරන්නේ?
0: මම හිතන්නේ ඔපැතුම් ඒකේ ක්‍රෙඩිට් එක යන්න ඕනත් කුසුම් අයියට තමයි. කුසුම් අයියට තියෙනවා ඒ කියන්නේ ඒ එයාගේ ඔළුවේ මැවෙන විෂුවල්ස් ටික ස්ටේජ් එකට ගෙනල්ලා එතන කොතනද අඩු වැඩි වෙන්න ඕනි කියලා ලස්සනට බැලන්ස් කරන්න පුළුවන් ඒ හැකියාව තියෙනවා. සහ නළුවගෙන් හරි නිලියගෙන් හරි අවශ්‍ය ප්‍රමාණයට ඒ අවශ්‍ය ඉමෝෂන් එක හරි ඒ අවශ්‍ය ඒ විෂුවල් එක මවන සීමාවය දන්න. දැන් මට වුණත් මගේ පැතුම් දැක්කේ නෑ මම සිනසුරාත කරපු කැරක්ටර් එකේ මාව හරියට මේ වෙනස් කරා. එයා මේ ඔතන එතන එක තැනකදී එයාට ඕන ඉමෝෂන්ස් එයාට ඕන ප්‍රමාණයට වඩා වැඩි මම ඉමෝෂන්ස් දෙනවා කියලා ඒ ඉමෝෂන්ස් ටික පාලනය කරන්න සෑහෙන උපදෙස් ටිකක් මට දුන්නා. ඒ වගේ ඒ කියන්නේ මම මේ සුළු උදාහරණයක් වාට කිව්වේ ඒ කියන්නේ ඒ අර හිතනකෝ දැන් මැණිකක් ගත්තොත් එහෙම පොළවේ තියෙන මැණිකක වටිනාකමක් නැහැ නේ පැතුම්. ඒක ලස්සනට ගන්න උපමට්ටම් කළා ඒක කපලා ගත්තම නේ වටිනාකම තියෙන්නේ. අන්න ඒ වගේ සමහර වෙලාවට දැන් අපි ඇතුළේ ඉන්න රංගන ශිල්පිනිය හරි රංගන ශිල්පියා හරි ඒ කෙනාගේ ටැලන්ට් එක එළියට අරගෙන ඒ ඕන ගානට උපමට්ටම් කරන්න මේ දක්ෂතාවය ඇත්තටම මේ කුසුම් අයියට තියෙනවා. දැන් ලයිටිං වල වුණත් මේ බිමල අයියටයි මේ ප්‍රදීත මතකටි අපි මේ දවස් කීයක්ද නේ සිකුරාදා සෙනසුරාදා උදේ ඉඳගෙන නෑ කලින් දවසේ ඉරිදා ගිහිල්ලා මුළු දවසෙම අපි කරේ ලයිටිං. ඒ කියන්නේ ඕන ඕන තැන්වලට අපි කියන්නේ අනිත් එක තමයි අපි ඩ්‍රෙස් කරලා කරේ. මොකද ඒ ඇඳුමට ඒ ලයිට් එක කොහොමද එන්නේ කියලා අයට බලන්න ඕනේ. ජැකට් දාන්නට ජැකට් එකත් ගලවලා මොකද එතකොට හරි විෂුවල් එක එන්නේ නැහැ. ඒ වගේ අවශ්‍ය ප්‍රමාණයට හැමදේම බැලන්ස් කරන්න එකට ඇත්ත මේ අශෝකගෙනුත් ලොකු සහයෝගයක් ලැබුණා. දැන් ඔයා විශ්වාස කරන එකක් නැහැ සමහර තැන්වල සින්දුව කියනකොට දංගෙඩිය කියන එක එහෙම නෙවෙයි දංගෙඩිය අර පොඩි වචනයක පවා ඒ සියුම් වෙනස්කම් පවා හරියටම මොනිටර් කරයි ඒ දෙන්නම. ඉතින් ඒක සහ ඇත්තටම මේ ජයශ්‍රී මාමගෙනුත් අපිට ලොකු සහයෝගයක් ලැබුණා. තැන් තැන්වලදී අපි කොහොමද සමහර චරිත ඩිවලප් කරන්න ඕනේ සමහර තැන්වලදී අපි ප්‍රොනන්සියේෂන් මේ කොහොමද ප්‍රොජෙක්ට් කරන්න ඕනේ සමහර වචන මෙහෙම කරොත් හොඳයි මෙහෙම කරොත් වැරදි ඊට පස්සේ සමහර වෙලාවට කොහොමද ඕඩියන්ස් එකට අපි කියන එක කොච්චර ප්‍රමාණිකින් කියන්න ඕනද කියන වගේ දේවල් වලට ලොකු ගුරුහරුකම් ටිකක් අපිට අයියාගෙනුයි අක්කාගෙනුයි වගේම මාමගෙනුත් ලැබුණා. ඉතින් ඒක මං හිතන්නේ සම්පූර්ණේ අඩු වැඩු නැතුව බැලන්ස් කිරීමේ හැකියාව නම් මේ සම්පූර්ණ ගෞරවය කුසුම් අයියට හිමි වෙන්න ඕනි කියලා මම විශ්වාස කරනවා.
1: සමහරවිට අපි දකිනානේ මේ ඕ ඇක්ටිං වගේ දේවල්. ඒ එහෙම කිසිම කෙනෙක් ඒ චරිතයට එහා ගිහිල්ලා මේක නියන් අර કૃතිමව ඇඟට අරගෙන කරපු එකක් මම දැක්කේ නැහැ. හැමෝම ස්වභාවිකව ඒ චරිතයට පමණක් පනපවපු අවස්ථාවල් තමයි අපි දැක්කේ. ඉතින් මේ බොහෝ දේවල් අපි හොඳම කියාගෙන යනවා. කියන්න නරකක් නැති නිසා මේ සහ මම දැකපු අනිත් කාරණාව තමයි රාජිකා බිමාලි වගේ ප්‍රදීප් මේ මතන ඉතාමත්ම හොඳින් පුහුණුවීම් කරලා තිබුණා කියන වගේ තේරුණා. හේතුව ඒ ශාලාවේ පවා පුහුණුවීම් කීපතාවක් කරන්න නැතේ කියලා මට හිතුණා. ඒකට හේතුව ඔබ ඇතුළු කණ්ඩායමේ යන්නේ නැහැටි වේදිකාවට එන හැටි වේදිකාවෙන් යන හැටි ලයිට් එක පත් වෙන හැටි ඊට පස්සේ එතනින් මේ හැම දෙයක්ම ඔය විදිහට හරි නෑ එඩිට් කරා වගේ. ඒ කියන්නේ මේ සජීවී වැඩේ හරිනියන් අපි අර රූපాయని සිලේක එඩිට් කරලා බලනවා වගේ. අන්න එහෙම ඒ මට්ටමට ගේන්න පුදුමාකාර පෙර පුහුණුවක් තියෙන්න ඕනේ කියලා මම විශ්වාස කරනවා. එහෙම කරන්නේ නැtei කියලා මම හිතනවා උදේ ඉඳලම සමහරවිට. කොහොම නමුත් දර්ශන වාර දෙකම අතිසාර්ථකයි. ඊයේ දර්ශන වාරේ මට පෞද්ගලිකවම බලන්න ලැබිච්ච නිසා මම ඊගෙන හරිම සතුටුයි. දැන් ඊළඟට මේ මේ මේ මේක බලන්න කැමති අයට තවත් දර්ශන වාරයක් අපි ලෑස්ති කරලා තියනවා නේද? ඒක මතක් කරමු දැන්. වෙලාව තමයි ඒක.
3: ඒක තියෙන්නේ මේ එන සෙනසුරාදා 5 වෙනිදා සැප්තැම්බර් 5 වෙනිදා බෞරි තියටර් එක සෙන්ට් ඕල්බන්ස් වල හවස 6ට තමයි තියෙන්නේ.
0: ටිකට්
3: 25ක් වගේ තමයි ඉතුරුලා තියෙන්නේ. තව ඉතින් අපි බලාපොරොත්තු මේකෙන් පස්සේ
1: ඒක මම අනිවාර්යයෙන්ම දැන් මේ මේ මේ අත්දැකීම මෙල්බර්න් නගරේ ගත්තේ නැත්නම් වැඩක් නැහැ. මේ අත්දැකීම ගත්තේ නැත්නම් වැඩක් නැහැ. අද්දුටි ප්‍රත්‍යක්ෂයි. මොකද ගිය සතිය අපි ගිය සතිය ඉස්ලාගදී කතා කරනකොට කිසිම දෙයක් දන්නේ නැතුව කතා කරේ. දැන් අද මම මේ කතා කරන්නේ පෞද්ගලිකවම මේ නාට්‍ය බලලා රස විඳලා බලන මේ රස විඳලා සහ මේ අනේ ආයපාර බලන්න තිබුණා නම් ඇත්තටම මට සෙනසුරාදා එන්නක පුළුවන්කම තිබුණා මම එනවා. නමුත් අර මම රාජකාරි කිව්වේ එකයි මේ එන්නම බැරි තැනක් තිබුණොත් ඇරෙන්න මේක මිස් කරගන්න එපා. ඊළඟ 25 දෙනාට පමණයි අවස්ථාව තියෙන්නේ. මම හිතනවා මම නිකන් අර හුණ කිව්වයි කියන්න පුළුවන් දෙයක් තමයි අනිවාර්යයෙන්ම තව දර්ශන වාර කිහිපයක් ඔබට මෙල්බර්න් නගරේ කරන්නම වෙනවා.
0: ඒක ඊයේත් කෙනෙක් කිව්වා.
1: හොඳ අපි බොහෝ වෙලා කතා කරා පැය භාගයකටත් එහා කතා කරලා තියෙනවා. දැන් එන වැඩසටහන හමාර කරමු. මොනවද අන්තිමට කියන්න තියෙන බිම?
3: ඉතින් පළවෙනිම බොහොම ස්තුතියි ප්‍රතුම අපිට මේක නවතත් අවස්ථාවක් ලබා දුන්න ගැන. අනිත් එක බොහොම ස්තුතියි ඔය ඇත්තට මේකට ආපු එක ගැන. ඒ කියන්නේ මම කැමතියි ඔය ඇත්තට මේක බලලා විඳලා ඒ ගැන කතා කරන එක ගැන. ඉතින් තව කාරණාවක් මේක මැට් කරන්න ඕන කලින් හා ප්‍රශ්නත් එක්කලම මේ ප්‍රොසෙස් එකේදී අපිට ඇත්තටම නිදහසක් නැහැ එක අඩියක්වත් ස්ටේජ් එකේ තැනක් තියන්න. වචනයක් වැඩියෙන් කියන්න බෑ. ඒ ඩිසිප්ලින් එක තමයි ආර ඔය කියන්නේ ඔය එඩිට් කරලා දැක්කා වගේ කියලා කියන්නේ ඒකයි. ඒ කියන්නේ අපි යනවා නම් තැනකට ඒකට හේතුවක් තියෙනවා. කුසුමාන ඇයි ඔය ගියේ එතනට?
1: ඇයි අතක් උස්සන්නේ?
3: ඇයි අතක් උස්සුවේ? ඇයි වචනේ මොකද්ද ඒ කිවි විදිය? හරිද? ඉතින් ඒ විදිහට තමයි මේක ඩෙවලොප් වෙලා ආවේ. ඉතින් මම අවසාන වශයෙන් ආරාධනා කරන සිටිනවා සියලුම දෙනාට මේ කරපු වැඩේ මේ අපි අවුරුද්දක් විතර මහන්සි වෙලා කරපු වැඩේ ඇවිල්ලා බලලා රස විඳලා ආනන්දයෙන් ප්‍රඥාවට යන්න අවස්ථාවක් මේ කරගන්න කියලා.
1: ප්‍රදීප් ඔබටත් අවස්ථාව තියෙනවා. දැන් අති දක්ෂ නළුවෙක් බවට පත් වෙලා ටිකක් මේ දවස්වල එක්ක හැමෝම ඇවිල්ලා ප්‍රේක්ෂක
3: ඇවිල්ලා
1: ආඩම්බරයෙන් අපිට අවසන්
2: නිතමානී ආඩම්බරයක් තියෙනවා. ඒ මට අවස්ථාව ලැබිච්ච එක නේ. අතරම තව දෙයක් කියන්න ඕනේ, මේ කාස්ට් එකේ ඉන්න අතර 23 දෙනාම විශාල කැපවීමක් කරා මේ මේ චරිතය වලට පුරුදු වෙන්න, පුහුණු පුහුණු වෙන්න. ඒ වගේම කුසුම් අයියා අපිට සැහැන උපකාරයක් වුණා. අපි මේ චරිතවලට පන්න පවන්නේ කොහොමද, අපි මේ චරිත ජීවත් වෙන්නේ කොහොමද, මේකට ප්‍රවිෂ්ඨ වෙන්නේ කොහොමද කියන එක මේ පුරුදු කරා අපිට. ඒ ඒ සැහැන කැපකිරීම කැපකිරීමක් අපි ඔක්කොම කට්ටිය කරා. ඉතින් ඒකයි මේ නාට්‍ය මේ විදිහට වෙදිකත ගත වෙනකොට වාට දකින්න පුළුවන් වුණේ මේක සාර්ථක නාට්‍යයක් විදිහට. ඉතින් මේ අවස්ථාව අයිකු වගේ නැති කරගන්න එපා. තව එක දර්ශන වාරයක් තියෙනවා, බලන්න පුළුවන් කට්ටියක එන්න. මේක විශේෂ වෙනම අත්දැකීමක් බලන්න බලන්න පුළුවන් ආපු කට්ටියට. ඉතින් මම ආරාධනා කරනවා මේ මේ පස්වෙනිදා ඇවිල්ලා බලන්න මොපසන් ජූරියේ ජූරි සභිකෙක් වෙන්න.
1: රාජිකා එන්නම කියලා 10 පාරකට කියපු හින්දා මම හරි කමන්න ගිහිල්ලා බලන්නම්කෝ කියලා ගියා. හැබැයි ගිහිල්ලා වැඩසටහන මැද හරියේදී මට තේරුණා මම ආවේ නැත්තම් මම අපරාධයක් මේ මිස් කරගන්නේ කියලා.
0: බොහොම ස්තුතියි.
1: ඒකයි බොහොම ස්තුතියි. මම අර හතරාමාටත් කියනකොට ගියේ කොහොම හරි එන්න කියලා. මේ බොහොම ස්තුතියි මට මේ අවස්ථාව ලබා දුන්නට, මේක බලන්න ඇවිල්ලා මේ වගේ දෙයක් විඳ ගන්නට අවස්ථාව ලබා දුන්නට. මොනවද වාට කියන්න තියෙන්නේ?
0: ඔව් පැතු මුලින්ම වාට ස්තුතිවන්ත වෙනවා. ඇත්තටම අපිට අවස්ථා දෙකකදීම අපේ නාට්‍ය ගැන මේ විදිහට කතා කරන්න සහ මෙල්බර්න් ජනතාවට ඒ ගැන දැනුවත් කරන්න අවස්ථාව ලබා දීම ගැන සහ ඇත්තටම මගේ ආරාධනාව පිළි අරගෙන නාට්‍ය බලන්න අපිටත් ස්තුතියි. ඒ වගේම විශේෂ ස්තුතියක් කරන්න ඕනේ කුසුම් අයියටයි අශෝවක්කටයි. ඒ දෙන කරන්නේ මට නිතරම හිතෙන ජාතික මෙහෙවරක් කියලා. මොකද මේ සජීවී කලාව වෙනුවෙන් ඒගොල්ලන් දරන වෙහෙස අපිට පේනවා. ඉතින් ඒක ඇත්තටම ලේසි පහසු කෙනෙක්ට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒගොල්ලන්ගේ සතිපතා ඒ දරුවෝ වෙනුවෙන් සහ වැඩිහිටියෝ වෙනුවෙන් කරන කැපවීම මං හිතන්නේ මේ වෙලාවේ අපි ගෞරවණීය අපේ කණ්ඩායම වෙනුවෙන්ම ඒකට ඒ දෙන්නට ස්තුතිවන්ත වෙනවා සහ අපේ කණ්ඩායම හැම දෙනාටමත් මේ ජයශ්‍රී මාම ඇතුළු ඒ කරපු කැපවීම ගැන අපි අපේ ස්තුතිය පුද කරන වගේම මෙල්බර්න් ජනතාවට කියා හිටිනවා මේක මිස් කරගත්ත නොගත යුතු අවස්ථාවක් නිසා මග හරින්න නැතුව කොහොම හරි මේ අවසාන දර්ශනෙට ඇවිල්ලා මේ අත්දැකීම විඳ ගන්න කියලා.
1: අදුටි ප්‍රත්‍යක්ෂයි අනිවාර්යෙන්ම ගිහිල්ලා බලන්න කිසිම විදියකින් පසුතැවෙන්න ඕන නැති නාට්‍යයක් ලබන සෙනසුරාදා. ලබන සෙනසුරාදා තමයි අවසාන අවස්ථාව ඔබට මෙල්බන් නගරයේ තියෙන්නේ. ඉතින් අපි ආරාධනා කරන සියලුම දෙනාට මේ නාට්‍ය බලන්න එන්න කියලා. තවත් ප්‍රවේශ පත්‍ර 20ක් 25ක් පමණක් ඉතුරුලා තියෙන. අනිවාර්යෙන්ම ඔක හෙට උදේ වෙනකොට ඉවර වෙයි කියලා මම විශ්වාස කරනවා. බිමල්, ඒ වගේම ප්‍රදීප්, ඒ වගේම රාජිකා බොහොම ස්තුති මේ රැ මැදිරියට ඇවිල්ලා අපිත් එක්ක සාකච්ඡා කරාට. තුන්වෙනි දර්ශන වාරයත් අතිශය සාර්ථක දර්ශන වාරයක් බවට පත් වෙන බවට ඒකාන්තයි. ඒ සඳහා අපි සුප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි.
3: බොහොම ස්තුතියි.
2: බොහොම ස්තුතියි.

ගීත සමගින් ඔබෙන් අපි අද සමුගන්නවා. ලබන සමුදත් හරියටම රැයටට අපි එනවා ඔබව සොයාගෙන. එතෙක් ප්‍රාර්ථනා කරන ඔබට ජයග්‍රාහීම සතියක්. අයිබෝවන් වාසනාවන්.